0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: මෙනින්ජයිටිස් රෝගය නැත්නම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සහිතව දරුවන් 45ක් 50ක් අතර පිරිසක් රෝහලට වාර්තා වෙලා තියෙනවා. බහුතරව මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ ජලය මගින්. නමුත් ඊට අමතරව ශ්වසන පද්ධතිය හරහාත් මේ වෛරසය බෝ වීමේ යම් අවදානමක් තියෙනවා. දෑත් සේදීම, මුවා වර්ණ පැළඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ක්‍රියාමාර්ගවල නිරන්තරයෙන් යෙදෙන්න. ඒ වගේම භාවිතා කරන ජලයේ පිරිසිදුකම ගැන හැම වෙලාවෙම තහවුරුවක් තියාගන්න. උණුකර නිවාගත් ජලය හැකි හැම විටම භාවිතා කරන්න.
2: තද ඉස්සරදේ වමනේ වගේ ලක්ෂණ තිබුණොත් වෛද්‍ය ගුරුන්ට පෙන්වන්න රෝහලට යන්න. රෝගය පැතිර යාමේ අවධානම දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා මේක බිය යුතු තත්වයක් නෙමෙයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්ස ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපැඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි.
8: පුවා හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
7: හොට් වේපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පියර් 5580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙස් එක හින්දා සුපිරියට වැඩ.
8: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ්, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
7: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
10: Powered by Bid to Win.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: උදැසන 7:30 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් පුත්සිටිවෙතින් මෙගාවට්ටම් පයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි පැන්ඩා බේබි රත්මල් සබන් නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි කාගිල්ස් පුත්සිටි
1: එන්න

0: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: අම්මේ මගේ පොඩ් ටික කොහෙද?
3: අම්මේ කො මගේ බෙල්ට් එක?
2: අම්මේ කොහොනේ ඇඳුම?
3: අම්මේ මේ වාහනේ අතුරුකො?
2: අම්මේ
3: අම්මේ
4: හැම දෙයකටම අම්මව නේද මතක් වෙන්නේ? අම්මගේ වටිනාකමයි අම්මගේ තරහ ගැනීමයි අපිට වචන කරන්න බැරි වුණත් අපිට පුළුවන් අම්ම කෙනෙක් එක්ක කතා කරන්න. ඒ හින්දම තමයි සියලු T20 ට අපි කේසුජේ වටෙන්න කිව්වේ. එයාගේ දුව රෝස් එයත් එනවා අදු උදේ 10ට සියතට.
5: සියත 2020
6: දෙනවා දෙනවා දෙනවා පන්දල් පැක් දෙනවා දෙනවා දෙනවා දෙනවා පන්දල් පැක් දෙනවා
4: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pack 30 Pro tablet එකයි Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
7: Hotwell Pack 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. octa-core processor එකකින්ද superior වැඩ.
4: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිද.
7: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
4: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
5: Siyata Crazy Van Desi Sekurada Havasa Pahata
8: Powered by Bid to Win
5: 98.2 98.4

0: ධර්මය කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මය කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
1: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුව මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මය කෙරෙහි.
0: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
1: පවක් කරලා පව හෝදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544
4: 5000 දොතරයියේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ Grand සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
5: ඉතුරු කරන පුදුමහත
6: ඉතුරු කරන පුදුමහත
7: ඉතුරුන් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුමහත අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: 98.2 98.4 සියත දෙවයි.

0: क्या था टॉप स्टोरी
1: අද මිලිමීටර් සීක්මුවත් අද වැසේ. දිවින ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි. දිවිනේ බොහෝ ප්‍රදේශවලට පසුරෙකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

0: විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, සබරගම, මධ්‍යම ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් සීක්ම වූ තද වැසි ඇති විය හැකි. තායිවානයට එරෙහිව චීන යුදමය පීඩනය වැඩි කරමින් ඇති බව තායිවාන ජනාධිපති ලාය චින්ටේ පවසනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තායිවාන ජනාධිපතිවරයා ඩොලර් බිලියන 40ක අමතර යුද වේදමක් අනුමත කර දෙන ලෙසද පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි. අමෙරිකාව තායිවානයේ වැදගත්ම ජාත්‍යන්තර අනුග්‍රාහකයා ලෙස පෙනී සිටීම සතුටට කරුණක් බවයි තායිවාන ජනාධිපතිවරයා පැවසුවේ. තායිවාන ජනාධිපති ලාය චින්ටේ සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වන දූපත ස්වාධීන භූමියක් ලෙස පැවති යුතු බවයි.
1: Weekend Theater.

0: හොඳයි. එතකොට අපි මේ ප්‍රොජෙක්ට් එක ඉක්මනින් ඉවර කරලා ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන්න ඕනේ. හරිද? දැන් පහුගිය ප්‍රොජෙක්ට් එකේදී අපේ සමහර අය, මම කියන්නේ හැමෝම නෙමෙයි සමහර අය, අපි හිතපු නැති විදිහට ඒ වැඩෙන් අයින් වෙලා හිටියා. මතකදිනේ? හැබැයි දැන් අපේ නෙක්ස්ට් ප්‍රොජෙක්ට් එකට එහෙම කරන්න දෙන්න බෑ. හරි, තේරුණා. ඒකට එක පවුලක් වගේ අපි හැමෝම ඉදිරිපත් වෙලා වැඩ කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මට කියන්න බලන්න. නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නෑ, එහෙම වෙන මොකුත් වෙන්නේ නෑ. වැඩ කරන ඔවුන්ගේ හැම යනවා, අනිත් ඔවුන්ගේ නම යනවා. ඒකයි වෙන්නේ. එතකොට
1: කවුද මේ දුනුගෙයියා?
0: සේ
1: කෑ ගහන්න එපා.
0: ඇයි සේ?
1: මේ ඇයි අහන්නේ? මේ බලන්නකෝ, මේ මිස්ටර් ගල්කොරියා ගමගේ නිින්ද කැඩේ ළමයෝ. බලන්නකෝ, හැදෙන දරුවෙක් වගේ නිදන ලස්සන. කෑ ගහන්න එපා මෙතන. කතා කරන්න එපා කවුරුත්. මොකද හිනා වෙන්නේ? හිනා වෙන්නේ නෙමෙයි මං කිව්වේ. හා හා, කොහොම ළමයි ඔක්කොම අපි හැමෝම එන්නකෝ මේ මිස්ටර් ගල්කොරියා ගම නිදි අතරේ එයා එක්ක අපි සෙල්ෆියක් ගමු. ආ, එන්න.
0: පව් සේ.
1: පව්? පව්නේ එන්න. කෑ ගහලා හැරවන්න එපා. ඒ මොනොත් තමයි පව්. කො, එන එන කටියෙන්. කො, අංජන එන්නකො. කො, මේ මිගේරා එන්. මේ දපණක එන්. චන්දන එන්. බෙන් එන්. ඒ දිවංගට එන්නකො. තම්බේ තම්පල එන්. එන් එන් එන්. කො, හැමෝගේම නම් කියන්න බෑ ඉතින් මට. එන්නකො එන්. ආ, ඔයා මෙතෙන් දෙතේ ඉසෙලි ඉසෙලි. ඔව්, කෑ ගහන්න එපා, කෑ ගහන්න එපා. හිනා නවත්ත ගන්න. හිනා කෑ ගහන එක නවත්ත ගන්න. ඇහැරෙයි මෙයා. ඇහැරෙන්න දෙන්න බෑ. හැමෝම හරි හිනා වෙන්න. හිනා ආ හරි. ආ හරි, දෙකක්ම ගත්තා. හරි, එහෙනම් මේ මම යනවා. ඔයාලා වැඩේ කරගෙන යන්න. හරිද?
0: හරි සර්.
1: මේ මෙන්න මේ මිනිහාට වතුරයක් ගහලා නැගිටවන්න.
0: පව් සර්.
1: පව්? එහෙමද?
0: වතුර ගහන්න හොඳ නෑනේ.
1: එහෙමද? හා, බලමු.
2: සර්, මොකද්ද බං වෙලා තියෙන්නේ?
1: ඈ,
2: මොකද්ද වෙලා තියෙන්නේ?

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදයේ ඇස් යට වේදනාව, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පහල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇතනම් සුදුසුකම් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු. විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011-5-93-93-93.
3: Pizza Factory. Family, friends and pizza.
4: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
5: Hi, Shenia. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.792.7177.777.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: සරයි. ඉතින් අයියා වාගේ

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන මෙතන තමයි මා හට ඇති විනෝද උයන සන්තෝෂෙන් නිතරම ගී ගයමින් සිටින කන්තෝරුව තමයි මගේ විනෝද උයන විනෝද උයන කන්නෝරුවේ හාමුදුරුවෝ කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන මෙතන තමයි මා

0: ta at the Winoda Winner.
1: Winoda Winner?
0: Ah, that.
1: Winoda Winner. Winoda Winner නෙමෙයි මෙතන මේක මේ ළමා උයන. කියන්නේ නැමං.
0: Sir.
1: Hey.
0: Sir, get animal leave ඉවරද?
1: මොකක්? Animal leave? කවුද මිනිහෝ animal? මමද?
0: නෑ. කලබල වෙනවනේ. Animal leave ඉවරද? ගත්තේවා.
1: ඇයි හන්නේ?
0: නෑ දැනගන්න.
1: කවුද මිනිහෝ මේ අවුරුද්දේ මුලින්ම මේ animal leave ගන්න එක?
0: ඇයි සර් මනේ ගත්තේ? Animal leave ගත්ත එක.
1: මොකක්? ඒක කිව්වේ මටද?
0: නෑ. සර් දෙහිම එක අරක ගුණ අරක කියන්නේ නෑ.
1: අර දැන් ඇයි හදිස්සියේ තමුන් මාව නිවාඩු යවන්න හදන?
0: එහෙම නෙමෙයි සර්. අපි තාසයි.
1: මොකක්ද ආස?
0: මෙච්චර මහන්සි වෙලා කාර්ය බහුල වෙලා වැඩ කරන සර්. කාර්ය බහුල දිවි පෙවෙතෙන් ටිකක් මිදිලා ටිකක් විවේකීව ඉඳලා එනවා අපි ආස.
1: මේ පාර මම කොහේ ගියත් යන්නේ මේ හැම තැනකම හායි ගාලා CCTV එක්කම හයි කරලා තමයි යන්නේ. හරිද? මේක මතක තියාගන්න. තමුසේලාට මෙතන ඕන කෙලි නටන්න දෙන්න බෑ. මෙතන මම බුරුල වැඩි. ඔක්කොම හයි කරන වටේම CCTV කැමරා ගන්නවා. මං ටෙන්ඩර් එක දාලා තියෙන්නේ.
0: අපරාධේ.
1: අපරාධ මොකද්ද?
0: අමුතුවෙන් හයි කරන්න දෙයක් නැහනේ ඉතින්.
1: මොකද?
0: අමුතුවෙන් කැමරා හයි කරන්න දෙයක් නැහනේ.
1: ඇයි නැත්තේ?
0: ඔය වටේ යන්නේ ඇවිද කැමරා.
1: මොකක්?
0: ඔය යන්නේ සර්ගේ දංගම CCTV කැමරා එකයි ඔය. ආහර අනිත් එකත් අතන.
1: ඈ?
0: ආන්නේ දැක්කම මේ වැටෙන තරුව.

0: උදේ 8 විනාඩි 36 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට ප්ලේ කරමු.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
19: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.
3: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාමය අපේ කිරිසන් නාමයයි.
5: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
5: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා.
6: දෙඩි හැටියට quality විසඳුම WD-40 demo within original WD-40 නම් demo hologram sticker

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 30 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Vendesi Sekurada Havasa Pahata
4: Powered by Bid to Win
5: Matakada Estiha Balagena Aadare Kiyapu Davasa
6: Kaata Thoren

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනඩිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
6: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක Opulent River Face Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 11 82 94.
7: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial credit.
9: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 0111-544-5000
11: 98.2 98.4
12: අද හමු වෙමුද අපි?
5: We can see it now.

0: किया था टॉप स्टोरी
1: जलाशय तुडक बांदरट विवृत करे දිවිනට බලපෑති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දැදුරුවේ ලුණුගම්වේර හා රාජාංගනේ ජලාශයන්හි බාන්දරටු විවෘත කර තිබෙන බව. බාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැදුරුවේ ජලාශයේ බාන්දරටු 4ක් අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවයි. එනුව තප්පරයට ගණන් අඩි 8400 බැගින් දැදුරුවට ජලය මුදා හැරෙනු ඇත. ලුණුගම්වේර ජලාශයේ විවෘත කර ඇති බාන්දරටු ගණන 6ක් කිරිදුවේ භාවිත කරන්නන් අවධානය සිටින් ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර රාජාංගනීය ජලාශයේද බාන්දරටු 6ක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ජලාශ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
2: කිරිදිවය ගංගා ද්‍රෝණී පවතින ජලාශ භූමියකම වාහන දොරටු විවෘත කිරීමට සිදු වුණා. විශේෂයෙන් මාලිපුතාර සහ ලුණුගම්වේර ඒ වගේම තිස්සවැව ඒ වගේම යෝධවැව සහ වීරවිල වැව්වල ජල මට්ටම් ඉහළ යාම නිසා විශේෂයෙන්ම ලුණුගම්වේර ජලාශයේ නිමිත වාහන දොරටු විවෘත කරලා ජලය නිදහස් කිරීමක් සිද්ධ කරනවා. තප්පරයට ගන්න 2800කට ආසන්න ප්‍රමාණයක් තමයි. ඒක වරින් වර වෙනස් වෙන්න පුළුවන්. ලැබෙන වර්ෂාපතනය සහ ඉහළ දෝණී ගංගා යානුව. නමුත් කෙසේ නමුත් ගම්මතුරක් දක්වා වර්ධනය වීමට නැති වුණත් ගඟකට වාන්දරට විවෘත කිරීමේදී එහි වේගය වැඩිවීම සහ ප්‍රමාණය ශනිකව වැඩිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය මේ පිළිබඳ තාමත්ම සැලකිලිමත් විය යුතුයි.
0: සියතා ටොප් ස්ටෝරි අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: 셋.
1: 아무고?
0: 셋은 미시나네.
1: 미시나이
0: 본다카다 그러네. 물론데
1: 와리 와리 다몽 메타나 다 하발 가래 둘레 오피스페 아타 낭 아타 메타나 다몽 메타나 파라나 바바 했다 하리 ඒනි පරණයි කියලා තමුන්ට එහෙම නිදා ගන්න බෑවද?
0: මම තමයි සර් එක කතා කරන්න.
1: ඉතින්?
0: ඉතින් සර් කතා කරන්න ඕන මොනවද?
1: හරියට මොකද කියන?
0: සර්.
1: ඔව්.
0: දැන් සර් බදාදට නිවාඩු දීලා නේ ඔෆිස් ගොඩක් ඒවා. පුග්ගලිකන් සේවාව මන් දන්නවා මගේ අලු ඉන්න තැන්වල. ඔක්කොම උන්ට ගෙදර ඉන්නව වැඩ කරන්න කියලා.
1: බදාද?
0: ඔව්.
1: ආ ඉතින් මොකෝ?
0: අපි මොකක් කරේ තීරණයක් ගමුකෝ සර්.
1: තීරණයක් ගන්න දෙයක් නැහැ ඉතින් තීරණයක් අරගෙන ඉනේ
0: නෑ මේ සතියේ ඉඳන් බදාද නිවාඩුද
1: නිවාඩු නෙමෙයි
0: එන
1: දිගටම බදාදට වැඩ දෙන්න ඕන ඒක තමයි තීරණය අයියෝ
0: ආයේ දිගමන්නේ
1: කවන්නේ කවන්නේ මොකක් වෙලා ඔය තමුන්ගේ මෙතන කමුලේ ඇහැට
0: ආ මේ හට්ටි කෑල්ලක් වැදිලා
1: ඕනේ අම්මේ මෙතන නිකම් මේ සිංහයා වගේ හිටියට ගෑණිකෙන් ගුටියවනේ
0: අනේ අම්මපනේ අපිට බයිද සර් පිරිමි විදියට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් හඳ නගන්න
1: මම කැමති
0: අනේ අපි ඒකට වෙලා එහෙම වැඩි පිළිලක් හදමුකෝ අපේ මානව අයිතිවාසිකම් ඔක්කොම සර් අපිට අමුයේ උල්ලංඝනය වෙනවනේ
1: ඔව් ඒ කතාව නම් ඇත්තක් තියෙනවා තමයි
0: දැන් බලන්න සර් මුළු දවසම ඔෆිස් එකේ නිකන් ඉඳලා මහන්සිලා ගෙදර ගියාම
1: ඈ
0: මුළු දවසම නිකන් ඉඳලා මහන්සිලා ගෙදර ගියාට පස්සේ ටීවී එක දාගෙන පොඩ්ඩක් බලන්න හදනකොට ඔන්න කියනවා පොල්ගෙඩිය ඔයල දෙන්නේ ඈ ඒ පාර පොල්ගෙඩිය ඔයල දීලාවිත් වාඩි වුණාම කියනවා පොල්ගෙඩිය බිඳලා දෙන්න කියනවා
1: ඈ
0: බිඳලා දීලාවිත් වාඩි වුණ ගමන් කියනවා පොල්ගෙඩිය ගාලා දෙන්න කියනවා
1: ඈ
0: ගාලා දීපුව ගමන් කියනවා පොල් ටික මිරි කරලා දෙන්න කියලා
1: ඈ
0: අන්තිමට බලද්දි සර් හැමදාම උයලා තියෙන්නේ මම හැබැයි ඉවුවා කියලා නම යන්නේ වයික්
1: ඒ වයිටින් තමුන්ලගේ වෙන මට නම් ඔය කරදර නැහැ
0: ඇයි
1: මට ඔය කරදර නැහැ
0: අර මොකෝ
1: ඉතින් අපේ ගෙදර වෙන ඒ උයන පීන වැඩවලට වෙන ගෑනු වර්සෙක් ඉන්නවනේ මං ගොඩක් කල් අරගෙන ඒ නිසා මට ඔය කරදර නැහැ
0: ඔව් ඔව් ඔව්
1: ඈ
0: ඒ ගෑනු මනුස්සයා නිසා ඉතින් සර්ට කරදර නැති වුණාට සර් නිසා ඒ ගෑනු මනුස්සයාට වෙන වෙන කරදර වගේ ගෙදර මුණ දෙන්න වෙලා කියලා කොටාලා
1: මේ තටට තවුන්ට වැඩක් නැහැනේ අනුන්ගේ වල කතා යනවන ගීල් වැඩක් බලා ගන්න මෙතන වා මොකද මුලේ හපලන්නේ යනවා යනවා වැඩක් බලා ගන්න
0: දැයිදී වැඩක් බලා ගන්න වෙලාව නැහැ දැයිදී ඕෆ් වෙන වෙලාව
1: ඈ
0: ඔන්න බලන්න සර් කැපවීමෙන් වැඩක් කරන්න ඕන කියලා උදේම වැඩට ආවේ අදිස්ථානේ
1: ඉතින්
0: අර පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට දවස ඉවරයි කිසි වෙලක් වුණේ නැහැ ඔනේ මේ සතියේම
1: මොකද

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චායන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිතෙන්න බෑ.
6: sorry.com ඒ වටිනාක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
9: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාපට්ටම් රයිගම් දෙවැනි එක සුදුසහල් නූඩල්ස් ඉතිරිය රුපියල් 70යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 100යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 350යි. හාපික් පවර් ප්ලස් 10X ඉතිරිය රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ්
11: සිටි ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: මේ පාර ක්‍රේසි වෙන්දියසින් හොට් වේපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික් GT ස්මාර්ට් වොච් එකකුයි
13: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දියසින්
12: හොට් වේපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක හින්දා සුපිරියට වැඩ.
13: එතකොට ස්මාර්ට් වොච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
12: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දියසින් රෙජිස්ටර් වෙන්න. register KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
14: Theater Crazy When Desi Sekurada House Pahata
15: powered by Bid to Win.
16: Ame man thamai me sare wediyenma lakunu ganne. Naha naha man thamai wediyenma ganne.
7: Hari hari api balamu ko enan Siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
17: Hariyata uttara dunnot rupiyal 5000 kota amara.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනී අනුග්‍රහය.
20: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
21: අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: උදේ 9යි විනාඩි 36යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 26 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයා සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: ඉතුරු කරන පුදුමහත
3: ඉතුරුන් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසි එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
7: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: ෂනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා.
7: ලව්ලි. ඊට පස්සේ සහිලි,
8: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
9: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780717 වට්ස්ඇප් කරන්න.
10: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
11: ගිහන්. හැබැයි එකක්.
10: ආයි, ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
12: සතියේ දවස් පහේම උදේ 10ට.
10: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotpaw Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core process එකකින්ද සුපිරියට වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිනු.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sikurada Havasa Pahata
4: Powered by Bid to Win
5: Rapunzel wage man nang inne mawa beera gana kawuruth enakam
6: ape daruwan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
7: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට whatsapp කරන්න.
10: 98.2 98.4
11: අද හම වෙමුද අපි, අද සනසෙමුද අපි,
1: we can see you there.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: දැන් බලන්න මේ මගේ බර වැඩි. ඔයාගේ බර හරිනේ.
11: ඔව් මගේ ගාන.
10: ඔයාගේ ඔළුවේ බරක් නැහැ. ඇතුළ හිස්නේ. තවද මහන්සි නොවි යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්නවා.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.4

0: හරි හරි දැන් මෙහෙමයි තමුන්ට පුළුවන් ඉතින් ඔය මට කේලම් කියන මේ මොකාදිකා වෙන්න ඈ
1: මට වැඩිකමන්නේ මං උසයට වැඩි කරලා දෙන්න සුපිරි වීනෝනේ
0: ඉතින් තවසේ ඔය වැඩි කරනවා බලලා ඔක හොයලා බලන්න හරි ඒකනේ මොකද්ද මම වෙන වෙන කවුරුත් ඕනේ නැහැ මට
1: හරි හරි හරි මම අර කියපු විදිහට කරා නම් තමයි සර්ට මෙතන අනාගතයක් උදා වෙන්නේ
0: හරි හරි දැන් ඕක කියන්නේ තමුන් ආවේ
1: නෑ කියන්න ආවේ තව දෙයක් තියෙනවා
0: මොකද්ද
1: දැන් ඔන්න බලන්න සර්
0: මානවඩු ආ ඕ මානවඩු
1: ළඟදිම ප්‍රොමෝට් වෙනවා
0: වා මිනිහ වැඩකාරයා නේද
1: වැඩකාරයා කියන්නේ හොඳට අල්ලන ඕනේ කොට්ට අල්ලන්න වැඩකාරයා
0: ඒ වුණා එහෙම කතා කරන්නේ බය මිනිහ මහන්සියල වැඩ කරනවා තමුන්ලා වගේ නෙමෙයි
1: අන්න බලන්න ඉතින් සේතත් ඉතින් ඒ මිනිහාගේ උමේ වැඩන්නේ නැහැ
0: හරි හරි කියනවා මොකද්ද කියන්නේ
1: සර් ඔය මිනිහා තමයි ලාභ පිට ලාභ ලැබපු මේ ආයතනේ පාඩු පිට පාඩු ලබන ආයතනයක් බවට පත් කරලා ඈ මෙතන සර් ආයතනෙන් ගන්න තියෙන ඔය මිනිහා පෑන්විල් ඊටන් ගෙදර ගෙනිච්චානේ
0: ඈ
1: ඔව් පෑන්විල් ඉතින්
0: පෑරද පෑන ක්ලිප් එකනේ
1: ඔව් පෑන්විල්ලක්වත් මෙතන ඔක මිනිහාව ඔක මෙතන මේ ගෙදර ගෙනිච්චා සර්ට මට දන්නා සර්
0: මේමනේ
1: ඔව් සර් අනිත් එක තමයි සර් මුළු පවුලේ ඇවුන් ඔක්කොම නෑද ඇර දන්නේ කියලා ඔක්කොම ඇවුන් මෙතන ගෙනල්ල දාගත්තේ ඔය මිනිහා මෙතන තනිකරම පවුලේ ආයතනය පවුල් සංස්ථාව කරා මේ
0: එහෙමද එකක් තියෙනවනේ
1: එකක් නෙමෙයි තමු මේක පවුල් සංස්ථාව කරලා දැන් ඔය ඉන්නේ උපාසකයා වගේ
0: හරි දැන් තමුන්ට මොකද්ද කියන්න තියෙන්නේ මට
1: සර් මේමයි මෙතන සර් එක දෙයක් මතක තියාගන්න මොන දේ අමතක කරත්
0: මොකද්ද
1: සර් ඔය එක එක මිනිහට අනිත් මිනිස්සු එක්ක කියලා බනිද්දි පරිස්සම් වෙන්න.
0: අයියේ
1: මෙතන සර් වැඩි හරියක් ඉන්නේ නෑරෝ.
0: නෑරෝ?
1: ඔව්. අර මුගේ නෑ. මූ හරෝගේ නෑ. අර කි මේකේ නෑ. මේකේ හරගේ නෑ. සර් දන්නේ. හැමෝම ඔක්කොම මේ නෑ පවුලේ. ඔය පොල් රුප්පාවෙ ඉන්නේ.
0: ඔව්.
1: එකෙක් උඩේක නෑ. පවුලේ වුන් ඉන්නේ ඔක්කොම ගෙනල්ලා දාගෙන.
0: එහෙමයිනේ.
1: ඔව්. ඒ නිසා සර් එකෙක් එක්ක කියලා තව එකකට මොනවා හරි කියනවනම් කිග්ගේ වැරද්දක් තව එකෙක් එක්ක කියනවනම් හරි මොනවා හරි යටි උට්ටු වැඩ කරනවනම් තව එකෙකුට විරුද්ධ මොකක් හරි මම දන්නේ සර් එහෙම මේ යටි උට්ටු වැඩ කරන එකෙක් නෙමෙයි සර් යම් මේ කාට හරි කෙනෙකුට තව එක්කෙනෙක් එක්ක මොකක් හරි වීලුවක් හරි මොකක් හරි බබයි මොනවා හරි දෙයක් කියනකොට පරිස්සම් වෙන
0: එහෙමයිනේ
1: ඔය පොල් රුප්පාවේ ඉන්නේ
0: ඔව්
1: මිනිහාගේ වයිෆ්ගේ මල්ලි තමයි නාගසූරිය
0: නෑ
1: ඒකනේ
0: අදනේ දන්නේ
1: ඒක තමයි කියන්නේ අපෙන් අහන්නේ නාගසූරියගේ අක්කගේ පුතා තමයි ඔය අංගසල්
0: සිරාවත
1: සිරාවත නෙමෙයි තනි දමනියට
0: අප්පද බල මම දන්නේ
1: කනේ දැනගන්න එපේ අංගචලනගේ වයිෆ්ගේ මල්ලි තමයි සකල සූරිය
0: නෑ
1: ඔකනේ කියන්නේ දන්නේ නෑනේ සකල සූරියගේ මේ කවුද සකල සූරියගේ ලොකු අක්කගේ පුතා තමයි විජේතුංග.
0: ඔහේ පලලා.
1: දැන් ඔය විජේතුංගගේ මේ වයිෆ්ගේ මේ නංගිනි තම්පලා.
0: ඔහේ පලලා යමද?
1: ඔව්. ඉතින් තම්පලාගේ මේ නංගි බඳලා ඉන්නේ මගේ පුතා.
0: නෑ.
1: ඉතින් තම්පලත් එක්කනේ සෑන මට වෙනල්ටි
0: මොකක් ආරංචි වුණා
1: නැත්තා මේකේ මං කිව් පරිස්සම් ගන්න
0: කිව්වා
1: මම යන්න දේන
0: හරි හරි හරි එහෙනම් යන්න මේ
1: දොර ඇරලා තියලා නේද වාහන යන්න
0: දොර වාහගෙන වාහගෙන ඔය ඉතින් මට පවුල් සංස්ථාවක මේක ඇතුලේ කොට නගා ගන්න මම උත්සාහ කරා නම් නරක දවන් හිතුව ඒක ඈ
1: ඔව් ආ ඒ මොනුත් ඉතින් මේක තුනිලෑලි සංස්ථාවකේ වහලා දාන්න තමයි වෙන්නේ ඇයියෝ මෙතන අපේ පවුල් වල මිනිස්සු ඉන්නවා මේ පොලිමේ මෙතෙන්ටෙන් රස්සාවක් ගන්න බලාගෙන සර්ලා පවුලේ මිනිස්සු මෙතන දා ගන්න ලෑස්ති ඉන්න එපා තවත් ඇයියෝ අපි කාලයන විල ජීවත් වෙන්න ඕන මම යනවා
0: ඈ
1: මම යනවා

0: ये था टॉप स्टोरी।
1: අනුරාධපුර අටමස්ථානාධිපති අත්අඩංගුවට දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලැ පැවසුවේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමට නියමිත බවයි. මීට අමතරව දැරි අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට සැකකරන දැරියකේ බවද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ලබන 15වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර හිමිනම සහ දැරියගේ බව අත්අඩංගුවටගෙන ඇත්තේ නිටබෝ පොලිසිය විසින්. ඒ නිටබෝ පොලිසියට ලැබුණු මුල් පැමිණිල්ලකට අදාළවයි. අභියෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට ඊයේ වරින් තුනිකුත් කළා. ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසේ. අභියෝජනයට ලක් වූ දැරියගේ බවද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙහිදී වරින් තුනිකුත් කළා. සැකකර ස්වාමින් වහන්සේට සහ අදාළ කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ.
0: Theater, top story. 98.2 FM. 98.7.

0: Rasierte Whistai Whistler. Sierra 2020.
1: Good morning. උදේ 10යි විනාඩි 6යි වෙලාව. කොහමද ඉතින්? අද වීකෙන්ඩ් එකේ මම හිතුව අද කවුරුත් එපා මට. අද ගායකයෝ එපා, ගායිකාවෝ එපා, කවුරුත් එපා මම තනියෙන් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. ඒත් ඔන්න තනියෙන් අද වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් චාට් ෂෝ එකේ සුපුරුදු පරිදි සින්දු 20ක් තියෙනවා එක දිගට අහගෙන ඉන්න පුළක්. ඉතින් අද චාට් එකේ නම්බර් 20 උනේ අපි ආදරෙන් අහන රම්පෙට සින්දුව ෂෆ්රාස්ගේ. ඉතින් ඊළඟට අපි ලෑස්ති කරලා තියෙන්නේ චාට් එකේ නම්බර් 19 විදිහට සනුක වික්‍රමසිංහගේ ඉතින් මම ඉන්නවා සොන් එක. ඉතින් ඔය විදිහට චාට් එකේ සින්දු සෑහෙන ලස්සනට පෙඩි ගහලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අද දවසේ ගෙස් කරන්න චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සොන් එකද කියලා. ඉතින් අපේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 0711 98 2 94 4ට ඔයාට ගෙස් කරන්න පුළුවන් අද චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සින්දුද කියලා. ඉතින් මම පොඩ්ඩක් සින්දු ටික මතක් කරගෙන යන්නම්. මෙන්න මේ සින්දු තියෙනවා. චාට් එකේ නම්බර් 1 වෙන මොකද්ද කියලා තෝරගන්නත් එපේ. ඉතින් ඊළඟට අපි ප්ලේ කරන්නේ ඉතින් මම ඉන්නවා සනුක වික්‍රමසිංහගේ ප්‍රගීත් පෙරේරාගේ මගොස් රිසා තියෙනවා. එතකොට කාංචනා අනුරාධිගේ රංගන, එතකොට බොනිකර තරුවක් දුකට නටන්නේ, අනුෂ්කගේ ධෝනි, රවින් තාරුකගේ මට ආයෙනු බෝන, එතකොට සංජීව් ලාන්ලියස්ගේ පැඩි සුහම් තියෙනවා, රනාචිගේ සින්දුවක් දාලා තියෙනවා, රනාචි රීමික්ස් කරපු එකක්, වෙන ඕන දෙයක් කවර් වර්ෂන් එක, ඊට පස්සේ පරසත්‍ය ආයේ සොන් එක දාලා තියෙනවා චාමර වීරසිංහගේ ෆාද මූවි එකේ. ඉතින් මේ විදිහට සින්දු 20ක් දැන් මේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සොන් එකද කියලා අද ඔයාට ගෙස් කරන්න චාන්ස් එක තියෙනවා. මම ආයෙත් අපේ වට්ස්ඇප් නම්බර් එක මතක් කරන්නම්. 0711 98 2 94 4. ඒ විතරක් නෙමෙයි, අද ඔයාට තව චාන්ස් එකක් තියෙනවා චාට් එකට මේ සින්දුව ඇඩ් වුණොත් හොඳයි කියලා ආට හිතනවා නම් ඒ සින්දුවත් අපිට මැසේජ් එකක් දාන්න. ඕකේ, මම ඉන්නවා අද කියවෙනකම් දවල් 12 වෙනකම් මේ පැත්තේ. සින්දු 20 අහලා අපි සැනසෙමු. අපි නලවෙමු. මම සන්ඩි. මෙයාට අහන්නේ චාට් එකේ නම්බර් 19. ඉතින් මම ඉන්නවා දවල් 12 වෙනකම්.

0: උදේ 10යි විනාඩි 12යි දැන් වෙලාව.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: මෙනින්ජයිටිස් රෝගේ නැත්තම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සහිතව දරුවන් 45ක් 50ක් අතර පිරිසක් රෝහලට වාර්තා වෙලා තියෙනවා. බහුතරව මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ ජලය මගින්. නමුත් ඊට අමතරව ශ්වසන පද්ධතිය හරහා මේ වෛරසය බෝ වීම යම් අවදානමක් තියෙනවා. දෑත් සේදීම, මුවා වර්ණ පැලඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ක්‍රියාමාර්ගවල නිරන්තරයෙන් යෙදෙන්න. ඒ වගේම භාවිතා කරන ජලයේ පිරිසිදුකම ගැන හැම වෙලාවෙම තහවුරුවක් තියාගන්න. උණුකර නිවාගත් ජලය හැකි හැම විටම භාවිතා කරන්න.
3: තද ඉස්සරදයේ වමනේ වගේ ලක්ෂණ තිබුණොත් වෛද්‍ය ගුරුන්ට පෙන්වන්න රෝහලට යන්න. රෝගය පැතිර යාමේ අවධානම දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා මේක බිය යුතු තත්වයක් නෙමෙයි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:30ට 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් පුට්සිටි වෙතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි. ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි. ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. පැන්ඩා බේබි රත්මල් සබා නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි. කාගිල්ස්
8: පුට්සිටි ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
10: සරයි. ගයියා වගේ.

0: Theatre, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: Powered by Bid to Win.
2: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියේ 4.5යි. සඵල පොලිසියේ 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: Historia de Wissa y Wissa. 2020.
1: උදේ 10යි විනාඩි 25යි වෙලාව. කට්ටිය ගොඩක් මැසේජ් කරලා තියෙනවා මේ සින්දුව තමයි පළවෙනියට වෙන්නේ. පළවෙනි සින්දුව වෙන්නේ මේක වෙන්නේ නැති කියලා ගෙස් කරලා කට්ටිය මැසේජස් එවලා තියෙනවා. අංගිත පොඩක් අවසානටම කියන්නම් නේද මේ සින්දුවද කියලා. මම පොඩක් ලිස්ට් එක අද මතක් කරන්නම්. අද තියෙන සින්දු ලිස්ට් එක අපිට අහන්න තියෙනවා දුමාරේ. එතකොට සයර මූවි එකේ ටයිටල් සොංග් එක තියෙනවා. කසුන් වික්‍රමසිංහගේ දුකට නටන්නේ සොංග් එක තියෙනවා. ඊට පස්සේ දුරම් දුන් මූවි එකේ අපි ආස කරන සොංග් එකක් තියෙනවා. එතකොට දිමංක වෙල්ලාලගේ බෙන්තර පාලමේ සොංග් එකක් තියෙනවා. ඉතින් පහුගිය දවස් ටිකේම බෙන්තර පාලමේ සොංග් එක තමයි චාට් එකේ නම්බර් 1 වෙලා තිබ්බේ. ටක් වෙනස් වුණා ඒක ගිය සතියේ එහෙම. ඊට පස්සේ යසස් මැදගෙදරගේ එහෙම බැලුවාම සොංග් එක තියෙනවා. රවින් තාරුකගේ මට ආයෝනා සොංග් එක තියෙනවා. රණාචි වෙන ඕන දෙයක් යාලි කව එක තියෙනවා. ඊට පස්සේ චාමර වීරසිංහගේ පරසතුයායේ ෆාද මූවි එකේ සොංග් එක තියෙනවා. අනුෂ්කගේ ධෝනි මූවි එකක් තියෙනවා. රවි රොයිස්ත්‍රගේ චායිවලා සින්දුවත් තාමත් තියෙනවා අපේ චාට් එකේ. ඉතින් චාට් එකට ඇඩ් වෙන්න ඕනේ මොන වගේ සින්දු සහ අද චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සොංග් එකද කියලා ඔයාලට ගෙස් කරන්න චාන්ස් එක තියෙනවා. 0711 96 2 94 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 0711 96 2 94 අපේ WhatsApp නම්බර් එක. ඊළඟට කියන්න ඕනේ අද දවසේ අපි සින්දු දෙකක් රිලීස් කරනවා. ඩිල්මින්ගේ සින්දුවකුත් රිලීස් කරන්න ඉන්නවා. තව ගායකයෙක්ගේ සින්දුවක් රිලීස් කරන්න ඉන්නවා. මම මේක ඊළඟ පැයේදී ඔයාලට කියන්නම්. ඉතින් අද ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඉතින් අහගෙන ඉන්න සියත කන තියාගෙන සියත අපි අහමු අද චාට් එකේ නම්බර් 16.

0: උදේ 10යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100 FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100 FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී 100 FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: මතකද ඒ ස්තිහා බලාගෙන

0: වචන, ඔයාගේ ආදර කතාව, ඔයාගේම හඬ අපිට කියන්න.
1: 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරත් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
1: මේ Hotwell Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
0: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිර.
1: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
0: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.44ට SMS කරන්න.
2: Siyata Crazy Van Desi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
0: Tatte minno ayayay kiyana sindu viral vela
4: Duweka Facebook ekata dammada
0: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
5: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Siyata TV tulin obata labena lokuma chance ekak
6: Siyata Voice of Family
7: register wenna nama gama vistara 0712 800 800ට WhatsApp karanna
8: weekend

0: ඇත දෙවයිනපුරා සියත විසයි විස සියත 2020
1: උදේ 10යි විනාඩි 36යි වෙලාව. අද අපි අලුත් සොන්ග් එකක් රිලීස් කරන්න හදන්නේ. ඉතින් ඒ සොන්ග් එක සිං කරන ගායකයා අපිත් එක්ක ඉන්නවා සිං කරන්න මේ රිලීස් කරන්න කලින්. දිල්මින්, අයිබෝවන්, ගුඩ් මෝර්නින්. වැඩ ගොඩක් අස්සේ තමයි නේද මේ කෝල් එක ගන්නෙ? ඉතින් මේ සින්දුවක් රිලීස් කරලා තිනු, සින්දුවේ නම ළඟ ඉන්න. ඔන්න අද ඉඳන් චාට් ෂෝ එකෙන් අපිට අහන්න පුළුවන් සොන්ග් එකක් තමයි දිල්මින්ගේ මේ සොන්ග් එක. ඉතින් කොච්චර කාලෙකට පස්සේද අලුත් සින්දුවක් කළේ?
2: දිගටම
1: සින්දු කියන දැන් බෑන්ඩ් එකේ වැඩක් එක බිසි වෙනවද? දෙකම බැලන්ස් කරන් යනවා. දැන් අවුරුද්දට දැන් මේ අවුරුද්දේ කොහොමද ප්ලෑන්ස්? බෑන්ඩ් එකේ වැඩත් එක, සින්දු තව කීයක්
2: වගේ ප්ලෑන් එකක් තියෙනවා? සෝලෝ වැඩත් තියෙනවා.
1: ටයිම් එකනේ. දැන් මේ ළඟ ඉන්න සොන්ග් එක කියන්න ඔයා. එතකොට මේක ලිරික්ස් කලේ කවුද? මියුසික්?
2: ඔව්, සංගීත සින්දු හැදුවේ මේ මෙලඩි හැදුවේ මම, මේ ප්‍රොඩියුස් කරේ මම.
1: හලබලමු. මෙහෙනම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: වීකෙන් සියත
0: සියත විසයි විසේ අද 15

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
7: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුව මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
6: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
7: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකේ අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
6: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
8: සියත බණ මඩවා.
6: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
9: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න.
11: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: CDB රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
13: දැන් බලන්න මේ මගේ බර වැඩි. ඔයාගේ බර හරිනේ.
14: ඔව් මගේ ගාන.
13: ඔයාගේ ඔළුවේ බරක් නැහැ. ඇතුල හිස්නේ. මහන්සිනෝයන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
15: කරගන්නවා.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
0: 98.2 98.4 සියත දෙව

0: Olympia 2020.
1: උදේ 11 විනාඩි 7යි වෙලාව අලුත් පැයකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ සියත චාට් ෂෝ එකේ. අද දැන් මේ ප්ලේ කරලා ඉවරුනේ 10 වෙනි සින්දුව. ඊට පස්සේ නම්බර් 9 තියෙනවා අපිට ප්ලේ කරන්න. නම්බර් 9 විදිහට අපි තෝරගෙන තියන්නේ චායි වලා සොන් එක රවි රොයිස්ටගේ. ඊළඟට තවත් සින්දු කිහිපයක් විතර වෙලා තියෙනවා. ඔයාලට අද ගෙස් කරන්න පුළුවන් චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සොන් එකද කියලා. ඉතින් විතර වෙලා දෙන සින්දු ටික මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම්. චාමර සිංහගේ පරසතුයායේ පාද මූවී එකේ සොන්ග් එක තියෙනවා. වෙන ඕන දෙයක් කවර් වර්ෂන් එක තියෙනවා රණාශිගේ. එතකොට දුරන්දර් මූවී එකේ සොන්ග් එක තියෙනවා. සංජීව් ලොන්ලියස්ගේ එප්පඩි සොහම් සොන්ග් එක තියෙනවා. ඊට පස්සේ දිමංක වෙල්ලාලගේ බෙන්තර පාලමේ සොන්ග් එක තියෙනවා. යසස් මැදකෙතරගේ හිම බැලුවාම සොන්ග් එක. ඔය වගේ සින්දු ගොඩක් තව ඉතුරු වෙලා තියෙන තව සින්දු නවයක් වගේ ඉතුරු වෙලා තියෙන. ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන් අද දවසේ චාට් එකේ නම්බර් 1 වෙන්නේ මොන සොන්ග් එකද කියලා. 0711 982 2094 අපිට WhatsApp message එකක් දාන්න. Right, okay. එහෙනම් මතක් කළා චාට් එකට මොනවද සොන්ග්ස්ද ඇඩ් වෙන්න ඕනේ කියලා පොඩි message එකක් දාන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පහල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
3: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0.115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: සරයි. ගයවාකේ.

0: Theatre Hot and Spicy with Sudhu Kochi. Anugrahaya.
1: Powered by Bid to Win.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
5: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
6: අනුවටයි දශම හතර.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: Weekend Theater
3: Theater Wissai Wissa Theater 2020
2: උදේ 11යි විනාඩි 25යි වෙලාව. අද අපි හදන්නේ අලුත්ම සින්දුවක් තව රිලීස් කරන්න. ඊට කලින් මට හිතුණා මේ සින්දුව කියන ගායකයාගේ හිට් වෙච්ච සුපිරිම සින්දුවක් පොඩ්ඩක් ප්ලේ කරලා කට්ටියත් එක්ක මතකයන් අලුත් කරගන්න ඕනේ කියලා. චුට්ටක් අහලා බලන්න මෙන්න මේ සින්දුව අපිට මතකද කියලා. ඒ කාලේ අපි සෑහෙන්න අහපු සින්දුවක්. බලමු මේ සින්දුව. මං හිතන්නේ මේ සින්දුව කියපු ගම මතක් වෙන කට්ටියට.

0: ආදරේ ආදරේ සඳවත වැසනාවේ මේ සින්දුව සෑහෙන්න හිට වෙච්ච සින්දුවක්. ඒ කාලේ ඒ සින්දුව කියපු නිෂෙන් ඔන්න අලුත්ම සින්දුවක් කරලා තියෙනවා. ඒ සින්දුව ගැන කතා කරන්න දැන් අපි නිෂෙන්ව සම්බන්ධ කරගන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන් සැන්ඩි, ආයුබෝවන්.
0: ඉතින් කොහමද අලුතෙන් සින්දුවක් රිලීස් කරලා තියෙනවා මගේ ඇස් කියලා? ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල මුලින්ම කියන්නකෝ හැබැයි.
1: ඇත්තටම මේ ගීතත් එක්ක තමයි මේ ඔට්ටු උනේ මේ ටිකේම. මේකට මියුසික් වීඩියෝ එක කරා, ඕඩියෝ එක කරා. ඉතින් අද ඕඩියෝ එක අපි සියතේෂන් හරහා රිලීස් කරනවා. ඉතින් මේක ඇත්තට මතක් කරන්න ප්‍රියල් වීරසිංහ වගේ යාළුවා, ඔහු තමයි ඇත්තට මේ ගීතය රචනා කරේ. ඉතින් ඔහුවත් ආදරෙන් මතක් කරන්න ඕන. සංගීතය සුපුරුදු ලෙසම ඉතින් මගේ අතින් තමයි වෙන්නේ.
0: ඉතින් මේ කොච්චර කාලයකට පස්සේද මං හිතන්නේ සඳවත වැසුනාවේ සින්දුවට පස්සේ සින්දු කළා. දැන් මේ සින්දුව කළ කොච්චර කාලයකට පස්සේද, කියන්නේ කොච්චර ගැප් එකක්ද තියෙන්නේ?
1: ඉතින් මතකය ආපහු අවදි කරන්නත් ඕන. මොකද හේතුව සමහරක් වෙලා මාව අමතක වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ ගීතය හරහා මං හිතනවා රසිකයන් ආයේ මාව මට ආදරය කරන්න ගනි, මාව මතක් වෙයි, මගේ පරණ ගීත අහන්න පුරුදු වෙයි. ඒ වගේම අලුත් ගීතය මං හිතනවා මේ ආදර බර ගීතයක්. ඉතින් මං හිතනවා ඔවුන් ආදරෙන් වැළඳ ගනි කියලා.
0: ඇයි ඉතින් මේ කොච්චර ඇයි මෙහෙම ලොකු ගැප් එකක් ගත්තේ? සින්දු කිව්වේ නැත්තේ සෑහෙන ජනප්‍රිය වෙත වුණු සින්දු තිබ්බා. ඉතින් ඒකෙන් ඉස්සරහට එන්න තිබ්බනේ තව.
1: ඔව් ඇත්තම සුභා දහමේ තමා මං හිතන්නේ ඒකට උත්තර දෙන්න ඕන. හේතුව මොන මොන යම් හේතු නිසා හෝ මගේ අතින් මේක පොඩ්ඩක් මං කොච්චර මියුසික් වලට ආදරය කළත් මගේ අතින් පොඩ්ඩක් මගේ අතේ වරදකුත් ඇති පොඩ්ඩක් සමාන කළාට. ඉතින් පොඩි විරාමයක් ගත්ත කියලා හිතනවා. ඉතින් විරාමයෙන් පස්සේ මට අලුත්ම ජවයක් එක්ක තමා මං එන්නේ මගේ ඇස් කියන අලුත්ම ගීතයත් එක්ක.
0: මගේ ඇස් සින්දුව.
1: මගේ ඇස්
0: කෝ බලන්න ඇස්. දැන් අපි සින්දුව අහනෝ. ඉතින් නිෂේන්ගේ අලුත්ම සොං එක මගේ ඇස්. මේ තමයි සොං එක. ඉතින් නිෂේන් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔයාලට තැන්කියු.
1: අනි ඔයාලටත්. ඒ වගේම සැන්දී ඔයා ඇතුළු කාර්ය මණ්ඩලයටම නිදර්ශය ඇතුළු සියත කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. ඔයා මොනවද හොයන්නේ? මගේ ඇස්. රයිට්.
0: අපි අහමු.

0: උදේ 11 විනාඩි 33යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
19: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දිමෙන් මේ සැම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
20: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
21: ආ එහෙමත් පුළුවන්ද?
20: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට බට්ටු ගෙනවා.
22: දෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලුවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater crazy when desi sikurada house pahata
4: powered by bid to win
1: tatte menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dammada
1: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
7: sita voice of family
8: register wenna nama gama vistara 0712800800ට whatsapp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: 98.2 98.4

දවසකම නේද වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද නේද? රයිට්, චාට් ෂෝ එක ඉවර කරන්න හදන්නේ. අපේ දෙවනි සොන් එක හව චාට් එකේ නම්බර් 2. ඊට පස්සේ දැන් අහන්න තියෙන්නේ චාට් එකේ නම්බර් 1. දැන් කවුරුද දන්නව චාට් එකේ නම්බර් 1 වෙන්නේ? චාමර වීරසිංහගේ පරසතුයායේ සොන් එක, ෆාදර් මූවී එකේ අපි සෑහෙන ආසු කරන සොන් එකක් මේක. නිකන් අර මේ සින්දු අහනකොට ඇඟ කිලි පොලා යනවා කියලා එහෙම එකක් දැනෙනවා නේද? මං කියනවට බලන්න දැන් මේ සින්දු අහද්දි ඔයාටත් එහෙම දැනෙනවද කියලා. ඉතින් අපි ආය ලැබෙන සෙනසුරාද හම්බ වෙනවා චාට් ෂෝ එක අරගෙන ලස්සන ආදරණීය ගායකයෙක්, රංගන ශිල්පියෙක්, ශිල්පියක් කොහොත් එක්ක හරි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ලැබෙන සතියේ ඉන්නවා. කොහොමනත් ඉතින් මවරුන්ගේ දිනේ ඉනවා නේද හෙට දවසේ 10 වෙනිදා. ඉතින් අපේ ආදරණීය මවරුන්ටත් සුබපතනවා. ලෙඩක් දුකක් හදෙන්නේ නැතුව ආදරෙන් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි කියලා අපේ ආදරණීය මවරුන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. මම එහෙනම් සමු ගන්නම් අදට සඳදා අපි හම්බ වෙමු. මම එනවා හවස 5 වෙද්දී ලාඩන් ගහන්න. බලන්න මේ මියුසික්. ඇස් දෙක පියාගෙන මේ මියුසික් එක අහන්න.

මං කිව්ව දේ වෙනවා නේද? ඇඟ කෙලි පොලා යනවා. එහෙනම් සින්දු අහන්නකෝ, මං කරදර කරන්නේ නැහැ. ගිහින් එන්න මම සැන්ඩේ.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට. අනුග්‍රහය.
2: CD විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සතියන්තී අඩුම මිල පෙරලිය. වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 55යි. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කර
8: උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
9: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
12: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
13: ගිහන්. හැබැයි එකක්
12: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
14: සතියේ දවස් පහේම උදේ 10ට.
12: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරියාගේ මරණය ගැන CCDN විමර්ශන. ප්‍රදේශ රසකට අතත් වැසී. විදුලි බිල සංශෝධනයේ තවත් සුළු මොහොතකේ. හිඟයකින් තොරව පොහොර සපයන බවට රජයෙන් සහතිකයක්. ඉරානයෙන් ඇමරිකාවට යලි චෝදනා.
0: දේශීය සියත. Local news on Seetha.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය මෙවන විට ආරම්භ වී තිබෙනවා. ඒ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ලබන මැයි මස 12 වනදා මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියට බාර දෙන ලෙසට ඊයේ නියෝග කළා. පසු මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාස කාර්යාලය මගින් සිදුවනු ඇත. ඔහු භාවිත කළ පරිගණකයේද කොළඹ අපරාධ කොට්ටාස කාර්යාලයේ නිලධාරීන්ගේ විමර්ශනයට ලක්කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 2013 වසරේ ආබාස් ගුවන්යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. දිවිනට බලපෑති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දැදුරුවය ලුණුකම්බේර හා රාජංගනේ ජලාශයන්හි බාන්දොරට විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැදුරුවේ ජලාශයේ බාන්දොරටු හතරක් අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව තප්පරයට ගණ අඩි 8400 බැගින් දැදුරුවට ජලය මුදා හැරෙනු ඇත. ලුණුකම්බේර ජලාශයේ විවෘත කර ඇති බාන්දොරටු ගණන 6ක්. කිරිඳුවේ භාවිත කරන්නන් අවධානයෙන් සිටින් ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර රාජාංගනේ ජලාශයේද බාන්දුරටු 6ක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා අපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ජලාශ ආශ්‍රිත පහත්වීම් ප්‍රදේශවල සිටින ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
2: කිරිඳිඔය ගංගා ද්‍රෝණී පවතින ජලාශ බොහොමයකම වාන්දොරටු විවෘත කිරීමට සිදු වුණා. විශේෂයෙන් මාලිකොටාර සහ ලුණුගම්වේර, ඒ වගේම තිස්සවැව, ඒ වගේම යෝධවැව සහ වීරවිල වැව්වල ජලමට්ටම් ඉහළ යාම නිසා විශේෂයෙන්ම ලුණුගම්වේර ජලාශයේ නිමිට වාන්දොරටු විවෘත කරලා ජලය නිදහස් කිරීමක් සිද්ධ කරනවා. තප්පරයට ගන්න 2800කට ආසන්න ප්‍රමාණයක් තමයි. එක වරින් වර වෙනස් වෙන්න පුළුවන් ලැබෙන වර්ෂාපතනය සහ ඉහළ ද්‍රෝණී ගංගා අනුව. නමුත් කෙසේ නමුත් ගං වතුරක් දක්වා වර්ධනය වීමට නැති වුණත් ගඟකට වාන්දොරට විවෘත කිරීමේදී එහි වේගය වැඩිවීම සහ ප්‍රමාණය ක්ෂණිකව වැඩිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය මේ පිළිබඳ ප්‍රාමත්ම සැලකිලිමත් විය යුතුයි.
1: බැව්වල ජල මට්ටමද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
2: කිරිඳිඔය ගංගා ද්‍රෝණී පවතින ජලාශ බොහොමයකම වාන්දොරට විවෘත කිරීමට සිදු වුණා. විශේෂයෙන් මාලිකොටාර

0: ආලුණු ගම්වේර, ඒ වගේම තිස්ස වැව, ඒ වගේම යෝධ වැව සහ වීරවිල වැව්වල ජලමට්ටම් ඉහළ යාම නිසා විශේෂයෙන්ම ලුණු ගම්වේර ජලාශයේ නිවිත පාන්දරට විවෘත කරලා ජලය නිදහස් කිරීමක් සිද්ධ කරනවා. තප්පරයට ගන්න 2800කට ආසන්න ප්‍රමාණයක් තමයි. එක වරින් වර වෙනස් වෙන්න පුළුවන් ලැබෙන වර්ෂාපතනය සහ ඉහළ ද්‍රෝණීකම් යනුව. නමුත් කෙසේ නමුත් ගම් වතුරක් දක්වා වර්ධනය වීමට නැති වුණත් ගඟකට පාන්දරට විවෘත කිරීමේදී එහි වේගය වැඩිවීම සහ ප්‍රමාණය ක්ෂණිකව වැඩිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය
1: ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ වර්ෂාව සමග නායම් සක්‍රිය විය හැකි බවයි.
2: මේ වනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකයට අනුව අද දිනේ සිට යම්තරම් වර්ෂාපතනය බලාපොරොත්තු වෙනවා. එෙහිදී ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය කටු පහුගිය දින කිහිපයේදී නිරීක්ෂණ කරන ලැබ ඒ අනුව ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය ගොඩක් වෙලාවට මිලිමීටර් 75 100 හෝ ඊට වැඩි අගයක් ගන්න වෙලාවට අපි නිරීක්ෂණ වුණා අපිට. එතෙන් වඩාත් වැදගත් වෙන්නේ ඒ සම්බන්ධව එම ප්‍රදේශයේ සිට ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙති. මොකද පසුගිය නොවැම්බරයේ ලැබුණු අධික වර්ෂාපතනය සමග යම් ආකාරයක නායෑමේ ස්ථාන ඇති වෙලා ආකාරයක සක්‍රිය වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා එම ස්ථාන සම්බන්ධව මේ වන විට දුනගෙන තියෙනවා. ඒ සම්බන්ධව ප්‍රදේශ ජනතාව සැලකිලිමත් යුතු ආකාරය මේ වනට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන් විසින් දැනුම් දීලා තියෙනවා.
1: දිවිනාශ්‍රිත පහළ බයිගෝලීය කැළඹිලි ස්වභාව හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමු, මධ්‍යම ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් සීග්මූ වැසි ඇති විය හැකි බවයි. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස විදුලිබිල වැඩි කිරීම සිදුවන බව විදුලි සේවක සංගමේ සභාපති චරිත චින්තක පවසනවා. ඔහුගේ බපස්වේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
3: මේ අප්‍රේල් මාස පළවෙනිදා 13%කින් විදුලි බිල වැඩි කරන්න කියලා විදුලි බල මණ්ඩලයේ නව සමාගම ඉල්ලීමක් කරාම මහජන උපයෝගීතා කොමිෂන් සභාව 8.5%කින් අප්‍රේල් පළවෙනිදා විදුලි බිල වැඩි කරා සමස්තයක් වශයෙන් පොදුවේ ගත්. දැන් දන්නවා පහුගිය කාලයේ පුරාම විදුලි බිල වැඩි කරේ කාර්තුවෙන් කාර්තුවට. ඒක තමයි විදුලි බිල වැඩි කිරීමේ තිබ්බ පදනම. ඒ පදනම් වලට අයින් ගහලා අත්නොමතික ලෙස හිතුව ආකාරයට විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කරමින් පවතිනවා මේ සමාගම.
1: මහජන උපයෝගීතා කොමිසම් පිළිබඳ විශ්වාසය තිබෙන්නේ නැහැ කි බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳුම්කරු සංජීව ධම්මික පැවසුවේ.
4: මේගොල්ලන්ගේ නිර්ණායක අනුව දැනට අපට තොරතුරු ලැබුණු විදියට මේක එකක 180ට වැඩි අයට සෑහෙන පරාසයක් වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නිවෙස් හිමියන්ට දීලා තියෙන බිලියන් 15ක සහනාධාරය ඒකත් අපේම සල්ලි. ඒක ලොකු විහිළුවක්. ඒ නිසා ජනතාව අන්දවන්න කරපු වැඩක්. ඒ නිසා දුර්වල සැලසුම් නිසා අකාර්යක්ෂමතාවයේ බර ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට පවරන්න එපා කියලා කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා. නැවතත් අද මේ ටික කාලය තුල කොමිසමට තව තීරණ දෙන්න ටික කාලයක්. ඒ නිසා කොමිෂන් සභාව අද ගන්න තියෙන තීරණය මොකද්ද කියලා තමයි අපි බලාගෙන ඉන්නේ. මේක සාමාන්‍ය තීරණයක් නෙමෙයි.
1: මහජන උපයෝගීතා කොමිසම් විසින් මහජන අදහස් විමසා බැලීම සැලකිල්ලට ගෙන තවත් සුළු මොහොතකින් විදුලි බිල සංශෝධනය පිළිබඳව අදහස් දැක්වීම සිදු කිරීමට නියමිතයි. දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය ෆෙවර්ඩ් ලැපැස්වේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමට නියමිතව ඇති බවයි. මීට අමතරව දැරිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට සැකකරන දැරියගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලබන 15 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකාර හිමි නම සහ දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව පොලිසිය විසින්. ඒ නිට්ටඹුව පොලිසියට ලැබුණු මුල් පැමිණිල්ලට අදාළවයි. අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට ඊයේ වරෙන් තුනිකුත් කළා. ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින්. අපයෝජන ලකු දැරියගේ බවද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේදී වරෙන් තුනිකුත් කළා. සැකකාර ස්වාමීන් වහන්සේට සහ අදාළ කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ. මෙරට සේවා සපයන විදේශීය සමාගම් මගින් භාණ්ඩ මිලදී ගන්නා පිරිස් වෙත නවබදු අයවීම සිදුවන බව බයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා. ඉදිරියේදී භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි ඔහු පැවසුවේ.
5: මේක වැඩිපුර සාකච්ඡාවට බඳුන වෙන යෝජනාව තමයි මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වලට දාලා තියෙන බද්ද. ඒ කියන්නේ අපි ඩිජිටල් ආශ්‍රිත ගනුදෙනු කරද්දී ඒ සඳහා තියෙන බද්ද. ඒකදී උදාහරණයකට අපි හිතුවොත් එම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා ඉසි භාණ්ඩයක් මිලදී ගන්නවා නම්, එහෙම නැත්නම් සේවාවක් ගන්නවා නම්, යම් කිසි තොරතුරු ප්‍රමාණයක් ගන්නවා නම්, උදාහරණයකට වෛද්‍ය උපදෙස් වගේ දේවල් ගන්න කොටත් ඒක බද්දට යටත් වෙනවා. ඒ හරහා යෝජනා කරලා තියෙනවා අලුතෙන් 18ක වැත් බද්දක්. ඒ කියන්නේ මෙච්චර කල් ඒ සඳහා බදු තිබුණේ නැහැ. නමුත් මීට පස්සේ අපි ගන්න සේවාවන් වෙලුවෙන් පිරිවැයට අමතරව 18ක් ගෙවන්න ඕනේ. ඒක දාලා තියෙන්නේ අපි කියන්නේ B2C කියන එක. ඒ කියන්නේ කස්ටමර්ස්ලා පාවිච්චි කරන ඒවාට විතරයි බදු ගෙවන්න ඕනේ, ව්‍යාපාරවලට නෙමෙයි. සහ මේක තේරුම් ගන්න ඕනේ අපි දේශීය සැපයුම් කරුවන් සඳහා දැනටත් බදු ක්‍රියාත්මකයි. ඒ නිසා මේ බද්ද යෝජනා කරලා තියෙන්නේ අපි විදේශීය නැත්නම් අනේවාසික සමාගම පුද්ගලෙ සපේන ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් අපි පාවිච්චි කරනවා නම් තමයි ඒකට බදු ගෙවන්න වෙන්නේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් ඒක රජයේ පැත්තෙන් ගෙන තර්කය තමයි දැන් අපි පික්මී එකක් පාවිච්චි කරලා අපි වාහනයක් ගත්තොත් එමේ. ඒතර පික්මී එක දේශීය සමාගමකට දැන්ටත් අපි බදු ගෙවනවා. හැබැයි Uber වැනි ආයතනයකින් අපි ටැක්ස් එකක් ගන්නකොට ටැක්ස් වෙන්නේ නැහැ. අර අතිරේක බද්ද වෙන්නේ නැහැ. ඒකෙන් තරඟකාරීත්වයට අසාධාරණයක් වෙනවා කියන කරුණ මත තමයි ওই විදේශ ආයතනවලට බදු දාලා තියෙන එතන 18ක් වෙනවා.
1: ජූලි මාස පළමුවන දා සිට වැඩ් බදු 20.5% දක්වා ඉහළ නැංවීමට නියමිතයි. මෙතෙක් පැවති 2.5% සමාජ ආරක්ෂණ බද ඉවත් කර එයද වැඩ් බද්දට එකතු කිරීම මෙම බදු සංශෝධනයේදී සිදුවනවා. බැංකු සහ මූල්‍ය සේවා සඳහා ඒ බලපැවැත්වෙනු ඇති. මේ අතර වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 109,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ ජනවාරි පළමුවන දින සිට මැයි 6 දක්වා කාලයකට අදාළපයි. වසර 100ක් සැපිරුණද පෞල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට නිසි ඇගීමක් සිදුව නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.
6: පෞල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අද බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ අඩුපාඩු ගන්න නිසා. විශේෂයෙන්ම තමන්ගේ සේවාවට නිසි ඇගීමක් නැහැ. තමන්ට සේවාව ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දීමන උපකරණ යාන වාහන මේ හැම පැත්තකින්ම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය ප්‍රශ්න රැසකට තෙරපි සිටින. අපේ සමාජයට දරු පරපුරට මව් පරපුරට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරණීය කරන විශිෂ්ට සේවාව තුළ අපි මෙයට වඩා ඉහළ අගයීමක් ඒ නිලධාරීතුමියට ලබා දෙන්නට ඕන.
1: මෙවර යලකන්නේදී කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව පැවසුවේ ගන්නරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
7: දැනට යල් කන්නයට අදාළ කරන පොහොර රට තුල තිබෙනවා. මේ වෙනකොට රටට ඇවිල්ලා තිබෙනවා. ඒවා බෙදා හරිමින් තිබෙනවා මේ වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා. පෞද්ගලිකාංශයේ පහුගිය දිනවල බෙදා හැරීම නතර කරලා තිබුණා අපේ ඉල්ලීමක් මත. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ වෙනකොට පෞද්ගලිකාංශයේ හරහා සුපුරුදු පරිදි පොහොර බෙදා හැරීමේ කටයුතු ක්‍රියාවට නගන්න. ඒ අනුව බැලුවම රට තුල කිසිදු ආකාරයක යල් කන්නේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වලු සඳහා හෝ පොල් සඳහා හෝ වෙනත් ඒ සඳහා හෝ අනෙකුත් භෝග සියල් විභාගව සඳහා හෝ යල්කන්නේදී පොහොර පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවශ්‍ය කරන පොහොර මේ වෙනකොටත් රට තුල තිබෙනවා.
8: විදේශීය ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ඇති සෑම අවස්ථාවකම අමරිකාව සිය බලය පෙන්වීමට උත්සාහ ගැනීම කනකාටුවට කරුණක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පවසනවා. ඉරාන ජාතිකයන් අමරිකාව ඉදිරියේ කිසිවිටකත් හිස නැමීමට සූදානමක් නොමැති බවයි ඔහු පැවසුවේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි මේ බව පැවසුවේ සීඑක්ස් ගිණුමේ සටහනක් තබමින්. යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ ප්‍රතිචාරය බලා සිටින බව අමරිකාව පවසනවා. අමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවේ අදම තීරණය ලැබෙනු ඇති බව විශ්වාස කරන බවයි. ඉරානයේ පැවසුවේ අමරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් තවමත් සිය අවසන් තීරණයක් ගැන නොමැති බවයි. යලි සිරස්තල. ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරියාගේ මරණය ගැන CCDN විමර්ශන. ප්‍රදේශ රසකට අදත් වැසි. විදුලි බිල සංශෝධනය තවත් සුළු මොහොතකින්. හිඟයකින් තොරව පොහොර සපයන බවට රජයෙන් සහතිකයක්. ඉරානයෙන් අමරිකාවට යලි චෝදනා. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරියුඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
9: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. කාලයක් සද්ද නැතුව හිටියත් දැන් වෙනස්ම විදිහේ සින්දු කරන රහල් අල්ලිස්ගේ අලුත්ම සින්දුව තමයි මේ.
1: නෙතුවත් දරසි වෙන අපේ මතකයේ දින සොයා කියා.
2: බොහෝ කාලයක් කිව්වට දැන් එක දිගටම සින්දු රිලීස් කරනව නේද?
3: මාර රස්නානේ නැත්නම් එන හරි ආයෙ සින්දු ගැන දෙන්න හරි නේ. සින්දුවේ නම බොහෝ කාලේ ඇත්තටම බොහෝ කාලෙකින් තමයි ඔන්න සින්දු රිලීස් කරේ. සින්දුවේ ලිරික් කරේ ආතිරි පෙරේරා, රවින් කාරුක මල්ලි තමයි මේක රෙඩික් මෙලඩි සහ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක කරේ ස්ටෝරීස් බයි නිරෝධ ජනරත්න කියන මගේ හොඳම යාළුවා. අපි ඒ කාරණාම වැඩ ගන්නකොට
0: රහල් එකකට එකක් වෙනස් සින්දු කරන එක ලේසි නෑ නේද?
3: මගේ ෆේස් ස්ටේජ් එකත් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකේ තියෙනවා රැප් තියෙනවා වෙන ඉන්න තියෙන එක පොඩ්ඩක් තව ශාස්ත්‍රීය පැත්තට යන එකක් දුරක් යන්නට කියලා. ඒක එහෙම ඉන්ද්‍රියක් වෙනවා. ඒ අන්නම ආදයි. අනිත් අය ආස වෙයි නේද?
2: බිස්නස් වැඩත් එක්ක කොහොමද මියුසික් වලට ටයිම් එක හොයාගන්නේ?
3: ඇත්තටම මම කල්පනා කරන්නේ රහලල් කිස්කෙන කෙනා බිහිලා තියෙන මියුසික් වලටම තමයි. ඔච්චර බිසි වුණත් නැවත මියුසික් කරන මාව දකින්න හම්බනවා. මම ඒක ඉදහාජා ගන්නවා මහරයකටමක්.
0: Thank you රහල්.
3: එක්කම් ආදරේ සියත බය.
1: බොහෝ කල්ගත වී
0: Talk of the Town.

0: දවල් 12 විනාඩි 28යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමිකරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයා සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
0: මතකද AS 30 බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඉතුරු කරන පුදුමහත
3: ඉතුරුන් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුමහත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wheel Pack 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: Hot Wheel Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sikurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tate menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dannada
1: facebook itarak nevey man oy dennawa sita tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
7: sita voice of family
8: register wenna nama gama vistara 0712800800 ta whatsapp karanna
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
6: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
5: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
6: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
5: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
7: සියත බණ මඩුව.
5: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: අපොස උසස්පලින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි කීරි පොන්නිසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
4: සීඩි විරන් ණය දෙන ස්තරම් තැනක් රන් බොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
5: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ
6: ඔව් මගේ ගාන
5: ඔයාගේ ඔළුවේ බරක් නැහැ ඇතුළ හිස්නේ මහන්සි නොවී යන්න බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
7: කරගන්නවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: 98.2 98.3

0: Theater top story.
1: සියයට 18කින් විදුලි ගාස්තු ඉහළට. විදුලි ගාස්තු 18කින් ඉහළ නැන්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ඒ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38ක පාඩුවක් සිදුව තිබීම හේතුවෙන්. ඒකක 180ට වැඩි සියලු පාරිභෝගිකයන් සඳහා විදුලි බිල ඉහළ බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.
2: 0-30, 61-60, 62-90, 91-120, 121-180 කියන කාණ්ඩ සියලුම කාණ්ඩ සඳහා විදුලි ගාස්තු අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. රජයේ සහනාධාරය සැප්තැම්බර් මාසෙ වෙනකම්ම 30 වෙනකම් මේ සහනාධාරයම පාරිභෝගික කණ්ඩායමට ලැබෙනවා. නමුත් 180ට ඉහළ කාණ්ඩ වලට 18 මිල ඉලයාමක් සිදු වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් පොදු කාර්යයේ කාණ්ඩේ ගත්තොත් ඒකෙත් 0-180 සහ GP1 180ට අඩු කාණ්ඩ වලට විදුලි ගාස්තු ඉලයාමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ විදුලි පාවිච්චි කරන කාණ්ඩයේ සඳහා පමණක් GP2 සහ GP3 කියන කාණ්ඩ දෙකට. එම කාණ්ඩ දෙකටම විදුලි ගාස්තු ඉල යනවා 100%.
0: Theater top story. 98.1 98.7

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිතෙන්න බෑ.
6: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
13: සරයි.

0: get the hot and spicy with Sudhu Kochi.
1: Anugrahaya.
2: උපකරණ ඇතුළු බාණ්ඩ රසකට 60%ක් දක්වා දෙවන්ත වට්ටම් සමග පොලිරහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න.
3: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyk GT Smart Watch එකකුයි.
4: පුවා හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බණ්ඩල් එක රුපියල් 60,000ක් උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්.
3: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පියර් 5580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකෙන් හින්දා සුපිරියට වැඩ.
4: එතකොට ස්මාර්ට් වොච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර්ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
3: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් කරලා KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Theater Crazy Vendesi Sekurada Hawasa Pahata
5: Powered by Bid to Win
6: Anuwatai Dashma Deken Anuwatai Dashma

දවල් එකයි විනාඩි 33යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට ප්ලේ කරමු.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේල් ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකව මචං උඹට පෙන්නන්න නැති ඔපෙර හවුස් තියනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
12: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
17: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
18: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
20: කිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
21: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
22: ආ එහෙමත් පුළුවන්ද?
21: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
23: ඩෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within original WD-40 නම් demo hologram sticker

0: දෙනවා. දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pair Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
1: මේ Hot Pair Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
0: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිර.
1: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
0: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
2: Siyata Crazy Vendesi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
0: Tatti Minnu Yayayay Kira Sindhu Viral Vela
4: Due Eka Facebook Ekata Dammada
0: Facebook Itarak Nevi Mangu Edennava Siyata TV Voice of Family Ekata Register Karanna
5: Pauli ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පෞලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක
6: සියත Voice of Family
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න
7: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි
7: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්
8: 98.2 98.4 සියත දෙව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට. අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සතියන්තයේ අඩුම මිල පෙරලිය. බතල කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 280යි. ලොකු කෝලි කුට්ටු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරෝ වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: උස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන දර්ශනය මේ 8-9-10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
9: ගිහන්. හැබැයි එකක්.
8: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගියේ. හැබැයි සින්දු දෙකක්.
7: සතියේ දවස් පහේම උදේ 10ට.
8: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: දෙනේ නා තොරු මා ඉන්න දෙනුඹ ගාවින්.

0: ये था टॉप स्टोरी।
1: විදුලි ගාස්තු 18% කින් නිහලට 2026 වසරේ දෙවන හා තුන්වන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ එකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18% කින් නිහල නැන්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සභාපති KPL චන්ද්‍රලාල් සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. ඉන්ධන මිල අඩුවීම හෝ අපේක්ෂා කළ හැකි පරිදි බැසි ලැබීමක් සිදු හොත් ගාස්තු විදුලි ගාස්තු යළි අඩු කළ හැකි බවයි සභාපතිවරයා සඳහන් කළේ.
2: සාමාන්‍යයෙන් කාර්තුවෙන් කාර්තුවට යෝජනාව කියන්නේ දැන් මේ කාර්තුව ඉරවෙනවා අප්‍රේල් මේ ජූන්. ඒතර මේ මිල වැඩිවීම මේක අපි මේ මිල වැඩිවීම සලකා බලලා තියෙන්නේ සැප්තැම්බර් එකෙන් දත්ත අරගෙන. ජූලි ඉඳලා අපිට පේනවා නම් මේ තත්ත්වය ඊට වඩා යහපත් වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඉන්ධන මිල ගණන් අඩු වෙලා අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වර්ෂාව ලැබිලා ජල විදුලිය වැඩි වුණා. කමිෂන් සභාව විදිහට අපිට කියන්න පුළුවන් නැවත පිළිවෙස් එස්ටිමේට් එකක් එවන්න. ඒ අනුව පිළිවෙය කියන විදුලි ගාස්තු අඩු වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි අඩු කරනවා.
1: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්සරුවේ මිලිමීටර් සීග්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර මධ්‍යම දකුණ වයඹ ඌව උතුරු සහ උතුරු බැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතරට අයත් ගිගුරුම් සැද වැසි ඇතිවන අවස්ථාවල ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: Top story. 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: සහ ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: මෙනින්ජයිටිස් රෝගය නැත්තම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සහිතව දරුවන් 45ක් 50ක් අතර පිරිසක් රෝහලට වාර්තා වෙලා තියෙනවා. බහුතරව මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ ජලය මගින්. නමුත් ඊට අමතරව ශ්වසන පද්ධතිය හරහාත් මේ වෛරසය බෝ වීමේ යම් අවදානමක් තියෙනවා. දෑත් සේදීම, මුවා වර්ණ පැළඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ක්‍රියාමාර්ගවල නිරන්තරයෙන් යෙදෙන්න. ඒ වගේම භාවිතා කරන ජලයේ පිරිසිදුකම ගැන හැම වෙලාවෙම තහවුරුවක් තියාගන්න. උණුකර නිවාගත් ජලය හැකි හැම විටම භාවිතා කරන්න.
2: තද ඉස්සරදේ වමනේ වගේ රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍ය ගුරුන්ට පෙන්වන්න රෝහලට යන්න. රෝගය පැතිර යෑමේ අවධානම දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා මේක බිය යුතු තත්වයක් නෙමෙයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
5: ඉතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපැඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයික GT ස්මාර්ට් වොච් එකකුයි.
7: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්.
6: හොට් වේපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක හින්දා සුපිරියට වැඩ.
7: එතකොට ස්මාර්ට් වොච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ්, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
6: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
9: powered by bid to win.
10: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
16: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: 98.2 98.7

0: දැන් වෙලාව හවස දෙකයි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි. කීරි පොනිසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hotpaw Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද සුපිරියට වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 3947ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sekurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyala sindu viral vela
5: Duweka Facebook ekata dannada
1: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක
7: සියත voice of family
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට whatsapp කරන්න
9: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
1: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි
9: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නැහැ.
7: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුව මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
6: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
7: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකේ අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
6: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
9: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 011-544-5000.
10: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්.
14: ඇලුමෙක්ස් නම් ඉස්තර.
15: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
16: දැන් බලන්න මේ මගේ බර වැඩි, ඔයාගේ බර හරිනේ.
17: ඔව් මගේ ගාන.
16: ඔයාගේ ඔළුවේ බරක් නෑ. ඇතුළ හිස්නේ. එතකොට මහන්සි නොවී යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
18: කරගත්තා.
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: 98.2 98.4

0: 130ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවටගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මයිනුදීන් ලබන 21 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල ප්‍රදේශයේදී. කුරුණෑගල බස් නැවතුම් පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබා දීමට අදාළව අල්ලසක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගැනුණා. අදාළ ටෙන්ඩරේ ලබා දීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5ක් වගේ නූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවටගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ඊශ්‍රායල් ආරක්ෂකාංශ විසින් ලෙබනනයේ නගර කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරුන් සහ කෆාර් දැඩි ප්‍රහාර එල්ල වූ නගර අතරට අයත්. මෙතර ඊශ්‍රායල් සහ ලෙබනන අතර සටන් විරාමයක් වෙනුවෙන් අමරිකාවේ දී පැවැත්වෙන සාකච්ඡා ඵල රහිත ක්‍රියාවක් බව දේශපාලන විචාරකයන් පවසනවා. උන් සඳහන් කළේ අමරිකාවේ අපේක්ෂාව සටන් විරාමයක් නොව ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නිරායුධ කිරීමක් වන බවයි.
1: Theater Top Story.

0: Loucão AD. Loucão AD.
1: සුබ සන්ධ්‍යාවක් හදත් පුරුදු විදිහට පුරුදු වෙලාවට අපි දෙන්නම ඇවිල්ලා ලෝකෙ වටේ යන්න. සප්න, ඉතින් කොහොමද?
2: ඉතින් නිශාන්, අපි හදත් හොයාගෙන ආවා කතා ගොඩක්. ඉන්දියාවේ පහුගිය දවස්වල ප්‍රබලම මාතෘකාව වුණේ මේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය, කියන්නේ ප්‍රාන්ත මැතිවරණ ටික තමිල්නාඩුවේ මේ පාර වැඩිපුරම ඡන්ද අරගෙන දැන් බලය පතුරගෙන ඉන්නේ නළුවෙක්, තලපති විජේ. තලපති විජේ ගැන ඔබ බොහෝ දේවල් දන්නවනේ. හැබැයි ඔබ දන්නවද මේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී එක ඡන්දකින් තමන්ගේ ආසනේ අහිමි කරගත්ත කෙනෙක් අපිට වාර්තා වුණා. අපි ඒ ගැන විස්තර හොයාගෙන ආවා ඔබට කියන්න.
1: ඔන්න ආපහු ඩොනල්ඩ් ට්‍රම්ප් පොඩි ගිනිකෙලි සංදර්ශනයක් පටන් අරන් තියෙනවා. දැන් හෝමු සමුද්‍ර සන්ධිය හරහා වෙළඳ නැව්වලට යන්නෙන්න එහෙම මෙහෙන් අවසර ලැබෙද්දි ට්‍රම්ප් ගිහිල්ලා අර හිර වෙලා තියෙන නැව් ටික බේරගන්න පොඩි වැඩක් කරන් ගිහිල්ලා පහුගිය දවසක ආපහු ඔන්න ඉරානෙත් එක්ක ගැටලුවක් ඇති කර ගත්තා.
2: නිශාන්, ෂෝ එකක් තිබිලා තියෙනවා පහුගිය දවසක. මේ ෂෝ එක කරලා තියෙන්නේ ලෝකෙ ඉන්න ජනප්‍රියම ගායිකාවක්. ඔයා විශ්වාස කරනවද මේ ෂෝ එක බලන්න මිලියන 2කට වැඩි පිරිසක් ඇවිත් හිටියා කියලා? දැන් ඔබ ගණන් හදලා බලයි අම්මෝ, එක ටිකට් එකක් ඩොලර් එකක් වුණොත් එහෙම ඩොලර් මිලියන 2ක් එතරම් ඇවිත්නේ කියලා. නෑ, මේ ප්‍රසංගය ඇය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. මේ ගැන විස්තරත් අපි ඔබට කියනවා අද හවස 5ට කලින්.
1: යමු දෙහනම් වීස නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
2: මම සප්න.

0: පද්ධතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතුපැහැලා පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
3: Hi, මම ෂේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 1 4 92 0.7 1 1 3 27 7

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් ටොයිපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
4: පුවා හෝල්ඩින්ග්ස් ඉතින් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්
3: හොට් ටොයිපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙස් එක හින්දා සුපිරියට වැඩ
4: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්
3: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න ඉස්තර KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන් දේසි. සිකුරාද හවස පහට.
6: Powered by Bid to Win.
7: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
11: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
14: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ.

0: සාමාන්‍යයෙන් ඔය පාසල්වල විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල බල්ලු පූසෝ ඉතින් සුලබයිනේ. හැබැයි ඉතින් ඒ ගොල්ලෝ පන්ති කාමරෙන් ගොඩක් වෙලාවට එළිය තමයි ඉන්නේ. ඇතුළට නොයන අවස්ථාවක් නැහැ. හැබැයි ඇමරිකාවේ උසස් පාසලක පූසෙක් ඉන්නවා. එයාට අවසර තියෙනවා පන්ති කාමරේ අධ්‍යයන කටයුතු කරද්දි වටේ යන්න, ඇවිත් ඉන්න, වාඩි වෙන්න. මොකද ඒ විද්‍යාලයේ බලධාරීන් හිතනවා මේ පූසා නිසා ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන නැඹුරුව වැඩි වෙයි කියලා. මාර ලොජික් එකක් නේද? බලමුකෝ ඒගොල්ලෝ එහෙම හිතන්නේ කියලා.
1: මේ අමුතු සිද්ධිය වාර්තා වෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ් වල පාසලකින් තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. මේ පූසා අලුපාට පූසෙක්. ඒ වගේම තමයි ඒ පූසාට පොඩි ලස්සන ඇඳුමක් වගේ එකකුත් නිසා නන්දලා තියෙනවා. මේ පූසාට මේ දරුවන්ගෙන් තියෙන්නේ බොහොම ආකර්ෂණයක්. විශේෂයෙන්ම පූසා අන්තර්ජාලිනුත් මේ වෙනකොට ගොඩාක් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. දැන් මේ පාසලේ පාලන අධිකාරිය කියන්නේ මේ බලලා පාසල පුරා බොහොම සංසුන්ව ගමන් කරනවා. එයා මේ විදිහට සංසුන්ව ගමන් කරන එකෙන් සුහඳ පරිසරයක් පාසල ඇතුලේ ඇතිවෙන්න එක හේතුවක් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ සිද්ධිය ගැන කට්ටිය අහලා තිබුණා සිසුන්ට කොහොමද දැනෙන්නේ? දැන් පූසෙක්ගෙන් අධ්‍යාපනයේට උද්‍යෝගයක් ඇති වෙනවා කියන එක වෙනම කතාවක්නේ. මේ සිසුන් කියලා තියනවා මේ පූසා හරි නිහඬයි. ඉතින් මේ පූසාගේ මේ නිහඬ බව ඒගොල්ලන්ට හරි සැනසිලිදායක හැඟීමක් ගේනවා කියලා. බලන්නකො නේද, මේ පාසලේ බලධාරීන් මේ සිසුන්ගේ මනස සංසුන් කරන්න අරගෙන තියෙන අලුත් විදිහ පියවර නේද? ඔන්න නිසාන් දියුණු රටවල වැඩ.
0: මාත් කල්පනා කරා ඔෆිස් එකට පූසෙක් ගේන්න. හැබැයි සංසුන් එකෙක් හොයාගන්න පුළුවන් වේද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ.

0: හවස 3 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්
0: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතියේ දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ රුපියල් 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හිනා වෙන්න මෙන්න වෙලාව
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: කඳුළු
5: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM breakfast drive.
6: අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
15: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
16: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්ව වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
17: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
20: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
22: කිරි ගොවි දිවිසරු උපන් බිමෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
23: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
24: ආ එහෙමත් පුළුවන්ද?
23: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
25: දෙදේ හැටියට quality විසඳුම WD40 demo within original WD40 නම් demo hologram sticker යාලවා.

0: දෙනවා. දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wheel Pack 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
1: මේ Hot Wheel Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
0: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකේ මේ කිනුකින් ගොඩක් වැඩ කිද.
1: ඌව holdings වලින් ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
0: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sekurada Hawas Pahata
3: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyala sindu viral wela
4: duweka Facebook ekata dammada
0: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
5: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
6: Sita Voice of Family
7: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
8: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: අහුගේ කාලෙ පුරාම තමිල්නාඩුවේ තත්ත්වය උණුසුම් වෙලාන තිබ්බේ. මං කියන්නේ ඡන්දේ තත්ත්වේ. කොහොමුණත් ලංකාව සම්බන්ධයෙනුත් ඔය මැතිවරණ අපේක්ෂකයෝ විවිධ ප්‍රකාශ කළා. ඔය අතරින් අපේ කට්ටියත් අර උඩුතාවගෙන බලාගෙන හිටපු තලපති විජේ ලංකාවේ භූමියට අයිති වෙලා තියෙන කච්චති උදූපතේ අයිතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය හිම නිකුත් කළා. අපේ පැත්ත තිබ්බ ලකුණු ටික කපාගෙන තිබ්බේ. කොහොමුණත් ඉන්දියාවේ කට්ටිය කොහොමත් ආසයි රංගන ශිල්පීන්, එහෙම නැත්නම් සමාජයේ අපි කියන්නේ තරු කියලා, අන්න ඒ අයව ඉහළට ගේන්න. ඔබට මතක ඇති තමිල්නාඩුව පාලනය කළපු ජයලලිතා ජයරාම්, ඇයත් සිනමා නිලියක්.
1: නිශාන්, අපි මේ කියන්න හදන්නේ විජය ගැන නෙමෙයි. විජය ගැන බොහෝ දෙනෙක් කතා කරානේ. මේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී එක ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක් හිටියා. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණා එක කොට්ටාසෙකින්. හැබැයි අවාසනාවකට එක ඡන්දකින් මෙයාට තමන්ගේ ආසනේ අහිමි වෙනවා. ඔබ බලයි කොහොමද එක ඡන්දකින් අහිමි වෙන්නේ කියලා. මොකද ඉන්දියාවේ තියෙන මැතිවරණ ක්‍රමෙත් එක ඡන්දෙත් ඇති තමන්ගේ ආසනේ අහිමි වෙන්න. දැන් මේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයාගේ නම තමයි KR පෙරියකරුප්ප. ඔහු නියෝජනය කරලා තියෙන්නේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය. එහෙම නැත්නම් ඕකට කියන කෙටි නම තමයි DMK පක්ෂය. DMK පක්ෂය නියෝජනය කරමින් මෙයා ඉදිරිපත් වෙලා තියෙන්නේ තිරුප්පත්තූර් කියන මැතිවරණ කොට්ටාෂයට. මේ ඡන්දය ඉදින් තිබිලා. ඡන්ද තිබුණට පස්සේ ඡන්ද ගණන් කළා. මෙයාගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා මේ පෙරියකරුප්පන් එක ඡන්දයක් පිටිපස්සෙන් නිසාන් ඉඳලා තියෙන්නේ. ඔයා හිතන්න, දැන් මෙහෙම වුණාට පස්සේ මෙතන මාර වැඩක් තියෙනවනේ. එක ඡන්දෙන් පරාද වෙලා තියෙන්නේ. මැතිවරණ නිලධාරීන් ආපහු ඡන්ද ගණන් කළා. වැරදිලාද දන්නේ නැහැනේ. මොකද සාමාන්‍යයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයක ඔය වගේ ආසනයක් කරන්නේ නිශාන් ඡන්ද දහස් ගානකින් තමයි ඡන්ද පරතරෙත් එක්ක දිනන්නේ. හැබැයි එක ඡන්දකින් මෙහෙම වෙනවා කියන්නේ මාර ප්‍රශ්නයක්නේ. ඊට පස්සේ මේගොල්ලන් බැලුවා මොකද්ද මේ උනේ කියලා. ආපහු ගණන් කළා. ආපහු ගණන් කළාට පස්සේ ආවෙත් ඒ ප්‍රතිඵලයමයි. ඊට පස්සේ වුන් තීරණය කළා ඡන්ද ගණන් කරද්දි වැරදීමක් වෙලා නැහැ, මේක තමයි නිල ප්‍රතිඵලය කියලා. ඔන්න ඔතනින් පස්සේ දැන් ඉන්දියාවේ ලොකුවටම යන කතාව තමයි ඡන්දයක් දිනන්න එක ඡන්දෙත් වටිනවා කියලා.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: CD විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ වූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න
7: 011-544-5000
8: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
9: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
11: සතියන්තයේ අඩුම මිල පෙරලිය වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි අපේ මිල රුපියල් 55යි කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
12: දොරකුළු වැරෙන මතක සේප්පෝ
13: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
12: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
14: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
12: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
15: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ.
16: ඔව් මගේ ගාන.
15: ඔයාගේ ඔළුවේ බරක් නෑ. ඇතුළ හිස්නේ. ඒතරම් මහන්සි නොවී යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්නවා.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
19: 98.2 98.7

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස 4:00.

0: Kolkata top story.
1: විදුලි කාසු සංශෝධනයට සජිත්ගේ විරෝධය. රාජ්‍ය ඉන්ධන සහ තාප බලාගාර මාපියාවේ වහලුන් බවට පත්වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විදුලි බිල ඉහළ නැන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
2: පුනර්ජනනීය බලශක්තියට මුදල් ලබා දෙනවා කියන වර්තමාන රජය මේ වන විට දාමතාම පෙරටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්නට සිදු කරමින් රජය වශයෙන්ම ඉන්ධන මාෆියාවේ තාප බලාගාර මාෆියාවේ වහලු එහෙයියන් අතකොළුවන් බවට පත් වෙලා වහලකට සමීකරණ සූර්ය පැනල හැර සූර්ය බලය සුළං කුඩා ජල විදුලි සහ ජෛලස්කම් ඇතුළු ව්‍යාපෘති 389 මේ මොහොතන විට අනතුරට පත් වෙලා තිබෙනවා. මේ අය සමස්ත විදුලි පද්ධතියට මෙගවට් 173ක් එකතු කරනවා. මේ පුනර්ජනනීය බලශක් මේ එල්ල කරන මරුපහ වහමන අතර
1: 2026 වසරේ දෙවන හා තුන්වන කාර්තුවට අදාළව ගෘහස්ත කාණ්ඩ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ නැන්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරනු ලැබුවා. ඒ සභාපති KPL චන්ද්‍රලාල් සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ත කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. රුපියල් බිලියන 15ක සහනයක් ලබා දීමට රාජ්‍ය ලිඛිතව එකඟ වීමත් සමග

0: තවත් වෛරස් එකක්. ඒකේ නම තමයි හැන්ට. ඇට්ලාන්ටික් සාගරයේ මගේ නෞකාවකින් තමයි මේ වෛරස් එක හඳුනගෙන තියෙන්නේ.
1: මේ මගේ නෞකාවේ ඉඳපු මගීන් 3 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කරපු පරීක්ෂණවලදී ඒ අතරින් එක්කෙනෙකුට මේ හැන්ටා කියන වෛරස් එක හැදිලා ඉඳලා තියෙනවා කියලා තමයි හොයාගෙන තිබුණේ. ඊට පස්සේ මේ නැවේම තව 5 දිනක් සැක කරනවා මේ වෛරස් එක ආසාදනය වෙලා ඉන්නවා කියලා. මේ වෙනකොට ඒගොල්ලන්ව පරීක්ෂා කරමින් ඉන්නවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබුණේ. මේ වෛරස් එක ආසාදනය වෙච්ච මේ මගීන්ව හමු වෙලා තිබුණේ, මම ඔබට කිව්වානේ මගී නෞකාවක ඉඳලා කියලා, මේ මගී නෞකාව යාත්‍රා කරමින් ඉඳලා තිබුණේ ආජන්ටිනාව ඉදන් කේප් වර්ඩ් වෙනකම්. ඔය අතරතුර තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තිබුණේ. දැන් ඔබ කල්පනා කරයි මොකද්ද මේ හැන්ටා වෛරස් එක කියන්නේ කියලා. හැන්ටා වෛරස් එක කියන්නේ මීයන් මගින් පැතිරෙන වෛරස් එකක්.
0: මේක ප්‍රධාන වශයෙන්ම හැදෙන්න හේතුව තමයි මීයන්ගේ වියළුණු මලපහ වලින් වාතයට එකතු වෙන අංශු ආශ්වාස කිරීම හරහා. ඉතින් තත්ත්වය ටිකක් බරපතලයි. මේක

අඟමගින් බෝවෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් ඉන්න ඕනේ. කොහොමද එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ කියන විදිහට මේක ආසාදනය වෙන්න පුළුවන් ක්‍රම අතර මීයන්ගේ මුත්‍රා, මල පහ, එහෙම නැත්නම් කේටයන් වල තියෙන වෛරස් එක වාතයට එක්ුණෙන් පස්සේ. ඉතින් දුර්ලභ වුණත්, එහෙම ඉඳලා හිටලා සිද්ධ වුණත්, එහෙම ඉතින් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය මීයෝ කන්නේ කලාතුරකින්නේ. හැබැයි මීයක් කාලා හරි මීයක් නිසා සීරීමක් ඇති වුණොත් හරි මේක බෝ වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා කෝපත් ඉතින් gedara මී කරදරයක් තියෙනවා නම් පරිස්සම් වෙන එක හොඳයි.

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: එන්න

0: සිරිවෝඩ් සම්මාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටිවෙතින් මෙගා පට්ටම් රයිගම් දෙවෙනියක සුදුසහල් නූඩල්ස් ඉතිරිය රුපියල් 70යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 100යි මැජික් නුගා සහිත බටර් ස්කොච් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 350යි හාපික් පවර් ප්ලස් 10x ඉතිරිය රුපියල් 150යි කාගිල්ස් වුඩ් සිටි
1: සරයි ඉතින් යවන්නේ

0: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි අනුග්‍රහය
1: සිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
2: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
3: අයබස්.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න
4: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි
5: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
4: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම් 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එක හින්දා සුපිරියට වැඩ.
5: එතකොට ස්මාර්ට් වොච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
4: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දියසෙට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
7: Powered by Bid to Win.
8: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
15: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අවුරුදු 49කට පස්සේ නියුන් දරුවෝ දැනගන්නවා ඒගොල්ලෝ නියුන් දරුවෝ නෙවෙයි කියලා. ඒ මොන අපබ්‍රංශයක්ද ඒ? අන්න ඒක ගැන කියන්න තමයි අද මෙලැස්ති වෙන්නේ.
1: මේ කතාව හරි පුදුම හිතෙන කතාවක්. මේක වාර්තා වෙන්නේ එක්සත් රාජධානීන්, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍ය, මිනිත්තු කිහිපයක පරතරයකින් එකම මවකගේ කුසකින් දරුවෝ දෙන්නෙක් උපත ලබනවා. හැබැයි මේ දරුවෝ දෙන්න ගැන කරපු ජීව විද්‍යාත්මක පරීක්ෂණවලදී අනාවරණය වෙනවා මේ දරුවෝ දෙන්නට තාත්තලා දෙන්නෙක් ඉන්නවා කියලා. මේ නියුන් සහෝදරියෝ දෙන්නගේ නම් තමයි ලැවීනියා සහ මිෂෙල්. මේ දෙන්නට අවුරුදු 49 දී තමයි මේ බව අනාවරණය වෙන්නේ. මේ සිද්ධිය අතිශය දුර්ලභ සිද්ධියක් කියලා තමයි මේ වෙනකොට විද්‍යාඥයෝ කියන්නේ. දැන් ඔබ කල්පනා කරයි මේ කතාව කොහොමද එළියට ආවේ කියලා. ඕක එළියට එන්නේ මෙන්න මෙහෙමයි. වසර ගණනාවක් මේ දෙන්න ඉඳලා තියෙන්නේ තමන් නියුන් සහෝදරියෝ කියලා හිතාගෙන. හැබැයි මේ මිෂෙල්ට සැකයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ සහෝදරියයි තමන් අතරයි තියෙන පෙනුමේ ලොකු වෙනස ගැන. ඊට පස්සේ මේගොල්ලන් DNA පරීක්ෂණයක් සිද්ධ කළා. අන්න එතෙන්දි තමයි අනාවරණය වෙලා තියෙන්නේ මේ දෙන්නට පිය උරුමයන් දෙකක් තියෙනවා කියලා.
0: එක්කෙනෙක්ගේ තාත්තා මේ වෙනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. හැබැයි අනිත් කෙනාගේ තාත්තා නම් හොඳින් ඉන්නවා. එයාගේ නම ආතර්. දැන් මේ දෙන්නගේ නම් කියුවන් එක්කෙනෙක් මිෂෙල්, අනිත් එක්කෙනා ලැවීනියා. මිෂෙල්ගේ තාත්තා ඇලෙක්ස් කියලා හඳුනාගත්තා. ඔහුව හොයාගන්නකොට ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ලැවීනියාගේ තාත්තගේ නම ආතර්. හැබැයි ඒ දෙන්න අතර නම් දැන් බොහොම සමීප ඇසුරක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ සහෝදරියෝ දෙන්න අන්තිමට කියලා තිබ්බා අපි දෙන්න අතර තියෙන සම්බන්ධතාවය නියුන්නු නොවුනත් නියුන්නු වගේ ගොඩනැගිච්ච මේ සම්බන්ධතාවය කවදාවත් බිඳ වැටෙන්නේ නැහැ කියලා.

0: දැන් වෙලාව හවස 4:31.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකේ මේ කිනුකින් ගොඩක් වැඩ කිනු.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sekurada Hawasa Pahata
4: Powered by Bid to Win
1: Tatte minno ayayay kiyana sindu viral wela
5: Duweka Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Siyata TV tulin obata labena lokuma chance ekak
7: Siyata Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
9: 98.2 98.4

දිවයින පුරා Y'all know what it is.

0: සිපගනි ඔබේ මුව මල් සුවඳ කරා සිපගනි ඔබේ මුව
1: ලෝකවටේ
2: යන්න වෙලාව හරි කොහොමද ඔබට ආරංචියක් ලැබුණොත් එහෙම ඔබ කැමති මාටිස්ගේ ෂෝ එකක් නිකම් බලන්න පුළුවන් කියලා ෆ්‍රී ඔෆ් චාර්ජ් සෑහෙන මුදලක් වැය වෙන ප්‍රවේශ පත්‍රයක් ඔබට කිසිඳු අය කිරීමකින් තොරව ලැබෙනවා කියලා අන්නේ ආරංචියට තමයි ඒ ලක්ෂ 20 එහෙම නැත්නම් මිලියන 2 ඒ වෙරළේ වැලි කැටවලට වඩා රොක් වෙන්න ඇත්තේ මේ පහුගිය දවසක ඉවර වෙච්ච ෂකිරාගේ කන්සර්ට් එක ගැන මුළු ලෝකෙම කතා වෙන ප්‍රවෘත්තිය මිලියන 2ක ජනතාවගේ සහභාගීත්වයෙන් සෑහෙන ලස්සනට මේ වැඩේ කෙරුණා. ලස්සනම කතාව කියන්නේ මේ හැමෝවම මියුසික් වලින් සතුටු කරන්න තරම් ෂකිරාගේ මියුසික් ප්‍රබල වුණා.
3: මේ කොන්සර්ට් එක තිබුණේ රියෝ ද ජනෛරෝ නුවර සුප්‍රසිද්ධ වෙරළ තීරයක. මේ සුප්‍රසිද්ධ වෙරළ තීරේ නම තමයි කොපකබානා කියන වෙරළ තීරේ. මේකට මිලියන 2කට වැඩි ජනතාවක් ආවා කියලා කියනවා ෂකිරාගේ මේ ෂෝ එක බලන්න. මේක තමයි ෂකිරාගේ ගායන ජීවිතේ මෙච්චර කාලයකට පවත්වපු විශාලතම ප්‍රසංගය. විශේෂයෙන්ම නිශාන් මේ ප්‍රසංගය සංවිධානය කළ තිබුණෙත් මේ රියෝ ද ජනෛරෝ ආශ්‍රිතව තියෙන සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමත් එක අරමුණක් විදිහට තියාගෙන ඉතින් වැඩි හරියටම හරි සාර්ථකයි කියන එකෙත් අතිසාර්ථකයි. මොකද ලක්ෂ 20ක් එනවා කියන්නේ ෂෝ එකක් බලන්න එතනින් එහාට ඔබට හිතා ගන්න පුළුවන්නේ. නගර බලධාරියෝ මේ ෂෝ එකට අමතරව තව පොඩි ඇස්තමීන්තුවක් හදලා තියෙනවා. ඒ තමයි මේ ෂෝ එකට ආපු පිරිසගෙන් කොච්චර ආදායමක් බ්‍රසීලයට හම්බුණාද කියලා. ඒ අනුව රියෝ ද ජනෛරෝ නුවර ආශ්‍රිතව තියෙන හෝටල් වලට, ඒ වගේම අවන්හල් වලට, ඒ වගේම අනෙක් කඩසාප්පු වලට, ඒ වගේම ওই බස් රථ වලට මේවට ලැබිච්ච ආදායම ඒගොල්ලන් ගණනය කරලා තියෙනවා රියායිස් මිලියන 800ක ආදායමක් මේ ෂෝ එකෙන් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා කියලා. හිතන්නකෝ රටට පොඩි ආදායමක්ද නේද එක ෂෝ එකක් හින්දා. අපිත් ඉතින් ওই වගේ පැතිගෙන පොඩ්ඩක් කල්පනා කරා නම් මීට වඩා වේගෙන් පොඩ්ඩක් ගොඩ යන්න තිබුණා.
2: කල්පනා කර කරම ඉඳීටි. මෙන්නම් පුත් කරන එකක් නෑ මේ යන විදිය. කොහොම හරි අපිට යන්න කාලේ හරි. අපි ගිහිල්ලා ලබන සතිය ආපහු එන්න. මිනිස්සෙක්ගේ ජීවිතේ ලක්ෂ 20ක් ගෙන්න ගන්න පුළුවන් තරම් ටැලන්ට් එකක් තියෙනවා කියන්නේ ඒ මිනිස්සයාට කොච්චර සන්තෝෂයක් ඇති වෙන්නේ නැද්දනේ. අනික ලක්ෂ 20කට ෆ්‍රී ෂෝ එකක් කරන්න පුළුවන් තරම් මට්ටමේ ආටිස් කෙනෙක් වෙනවා කියන්නේ තව ඉතින් මොනවද ඕනේ. ෂකිරාට දෙවි පිහිටයි. අපි ගිහින් එන්න. මම නිෂා.
3: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්න.

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
4: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
3: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
4: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
3: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
6: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරිය මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අපොස උසස්පලින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544
9: 5000 අවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200 55යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි කීරි පොනිසල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු නඩු සල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ 2026 මැයි මාස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
10: සීඩි විරන් ණය දෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
11: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ
12: ඔව් මගේ ගාන
11: ඔයාගේ ඔළුවේ බරක් නැහැ ඇතුළ හිස්නේ උතලම මහන්සි නොවි යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
13: කරගන්නවා ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
14: අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.7

0: Theater Top Story.
1: හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්. එයාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් කැඳවීමක් ලැබී තිබෙනවා. කොමිසම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ලබන 12 වන දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට අද මෙම ලිපිය බාර දී ඇති බවයි ඔහුගේ මාධ්‍යංශය සඳහන් කළේ. තවත් දේශීය පුවතක්. මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධානාංගයක් ලෙස රාජ්‍යාංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහායි. රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපීම මේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. සියත ප්‍රධානපුව සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: අනුවටයි දශම දෙකෙන් 98.7

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: මෙනින්ජයිටිස් රෝගය නැත්තම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සහිතව දරුවන් 45ක් 50ක් අතර පිරිසක් රෝහලට වාර්තා වෙලා තියෙනවා. බහුතරව මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ ජලය මගින්. නමුත් ඊට අමතරව ශ්වසන පද්ධතිය හරහාත් මේ වෛරසය බෝ වීමේ යම් අවදානමක් තියෙනවා. දෑත් සේදීම, මුවා වර්ණ පැළඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ක්‍රියාමාර්ගවල නිරන්තරයෙන් යෙදෙන්න. ඒ වගේම භාවිතා කරන ජලයේ පිරිසිදුකම ගැන හැම වෙලාවෙම තහවුරුවක් තියාගන්න. උණුකර නිවාගත් ජලය හැකි හැම විටම භාවිතා කරන්න.
2: තද ඉස්සරදේ වමනේ වගේ රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍ය ගුරුන්ට පෙන්වන්න රෝහලට යන්න. රෝගය පැතිර යෑමේ අවධානම දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා මේක බිය යුතු තත්වයක් නෙමෙයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අතමිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි, Skyki GT Smart Watch එකකුයි.
8: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
7: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකකින් ද සුපිරියට වැඩ.
8: එතකොට Smart Watch එක ස්ටේබල් Bluetooth ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ්, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
7: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තන KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
10: powered by bid to win.
11: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
14: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13:19.
17: 2012 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: අවසන් පහය විනාඩි 26යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100 FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100 FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී 100 FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: දොරගුළු වැරෙන මතක සේප්පු.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි ගීතායයි
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ ලුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලේල නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද සුපිරියට වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකෙම කිනුකේ ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියන්.
1: KW හිස්තනක් අඩුම ලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sikurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyala sindu viral vela
5: Duwe ek Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක
7: සියත voice of family
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට whatsapp කරන්න
8: 98.2 98.4

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: ඇලුමිනියම්නේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
9: සතියන්තේ අඩුම මිල පෙරලිය. බතල කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 280යි. ලොකු කෝලි කුට්ටු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 300යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරෝ වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
11: ගිහන්. හැබැයි එකක්.
10: ආයි, ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
12: ඔයනු බැසිනකන් කගේදෝ.
8: සින්දු සියතා.
3: සතියේ දවස් පහේම උදේ 10ට.
10: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: of the world. We taking over. Woo!
1: දැන් වෙලාව හවස 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 10%ක විදුලි ගාස්තු වැඩිවීමක් කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවදුරටත් පල්ලේගම හේමරතන හිමියන් රිමාන්ඩ් වැසිතත්තේ වැඩිවීමක් ජලාශ කිහිපයක බාන්දොරටු විවෘත කරයි ඊශ්‍රායලෙන් ලෙබනනයට යළි ගුවන් ප්‍රහාර
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතුපැහැ ලපහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් ලයිට් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 1 2 1 1 1 3 7 7. මතකද ඒ ඇස් තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: දැන් බලන්න මේ මගේ බර වැඩි, ඔයාගේ බර හරිනේ.
5: ඔව් මගේ ගාන.
4: ඔයාගේ ඔළුවේ බරක් නෑ. ඇතුළ හිස්නේ. මහන්සි නොවී යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්නවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
7: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyki GT Smart Watch එකකුයි.
8: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
9: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පියර් 5580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙසර් එකින්ද සුපිරියට වැඩ.
8: එතකොට Smart Watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. register KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: Seata Crazy Vendesi. Sekurada Hawasa Pahata.
11: Powered by Bid to Win.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see it now.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සුභ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 18%ක විදුලි ගාස්තු වැඩිවීමක්. කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවදුරටත්. කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්. බැසිතත්තේ වැඩිවීමක්. ජලාශ කිහිපයක බාන්දොරට විවෘත කරයි. ඊශ්‍රාලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seattle.
1: 2026 වසරේ දෙවන හා තුන්වන කාර්තුවලට අදාළව ගෘහස්ථ කාණ්ඩ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ නැන්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සභාපති KPL චන්ද්‍රලාල් සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. රුපියල් බිලියන 15ක සහනයක් ලබා දීමට රජයේ ලිඛිතව එකඟ වීමත් සමග 95%කට මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
2: 95%කටම මේ විදුලි ගාස්තු ඉලියාම බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඇතැම් කාණ්ඩ වලට විතරක් අපිට විදුලි ගාස්තු වැඩි කිරීම සිදු වෙනවා. 18%කින් වැඩි කිරීම සිදු වෙනවා. විදුලි ගාස්තු ඉලියන කාණ්ඩ වල සමස්ත ප්‍රතිශතය ගත්තොත් 105%කට හොයිට අඩු ප්‍රමාණයක් තමයි විදුලි ගාස්තු ඉලියාමේ බලපෑම සිදු වෙන්නේ. ඒ අනුව අපි ගත්තොත් 1:30, 31:60, 61:90, 91:120, 121:180 කියන කාණ්ඩ සියලුම කාණ්ඩ සඳහා විදුලි ගාස්තු වැඩි රජයේ සහනාධාරය සැප්තැම්බර් මාසය වෙනකම්ම සහනාධාරයම පාරිභෝගික කණ්ඩායමට ලැබෙනවා. නමුත් 180ට ඉහළ කාණ්ඩ වලට 18%කින් මිල ඉලයාමක් සිදු වෙනවා.
1: පොදුකාර්ය කාණ්ඩේ රාජ්‍ය ආයතන හෝටල් ශේෂ්ත්‍රය සහ කර්මාන්ත ශේෂ්ත්‍රයට විදුලි ගාස්තු ඉහළ යන ආකාරය සම්බන්ධයෙන්ද සභාපතිවරයා පැහැදිලි කළා.
2: පොදු කාර්ය කාණ්ඩේ ගත්තොත් ඒකෙත් GP1 180ට අඩු කාණ්ඩවලට විදුලි ගාස්තු ඉලියාමක් සිදු වෙන්නේ නැහැ. නමුත් GP3 ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ විදුලි පාවිච්චි කරන කාණ්ඩේ සඳහා පමණ GP2 සහ GP3 කියන කාණ්ඩ දෙකට. එම කාණ්ඩ දෙකටම විදුලි ගාස්තු ඉලියා යනවා 18%. ඊට පස්සේ සීලම රාජ්‍ය ආයතන වලට විදුලි ගාස්තු 18%කින් ඉලියා යනවා. හෝටල් කර්මාන්තයේ දෙන ආයතනවල ගත්තොත් අපි විදුලි ගාස්තු අඩුවෙන් භෝජනය කරන H1 කියන කැටගරි වලට විදුලි ගාස්තු ඉලියාමක් සිදු වෙන්නේ නැහැ. H2 size 3 කියන කාණ්ඩය කියන්නේ හෝටල් කර්මාන්තය ගත්තත් විශාල පරිමාණයෙන් විදුලි පාවිච්චි කරන කාණ්ඩ සඳහා විදුලි ගාස්තු 18%කින් ඉලියාමක් සිදු වෙයි. කර්මාන්ත අංශය ගත්තොත් ඒකෙත් සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත වල දෙන බොහොමයක් ආයතන වලට විදුලි ගාස්තු ඉලියාමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් විශාල පරිමාණයේ කර්මාන්ත වලට විතරක් 18%කින් විදුලි ගාස්තු ඉලියාමක් සිදු වෙයි.
1: විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තුව සහ ඉදිරි කාර්තුවට බලපෑම මත විදුලි ගාස්තු වැඩි කළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති KPL චන්ද්‍රලාල් සඳහන් කළේ. සංශෝධිත විදුලි ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අතර රජය ඉන්ධන සහ තාප බලාගාර මාෆියාවේ වහලුන් බවට පත්වී පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයට මරු පහරක් එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විදුලි බිල ඉහළ නැන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
3: පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියපු වර්තමාන රජය මේ වන විට දාමතාම පෙරටි පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්නට හිතු කරමින් රජය වශයෙන්ම ඉන්ධන මාෆියාවේ තාප බලාගාර මාෆියාවේ වහලු එහෙයියන් අත කොළුවන් බවට පත් වෙලා වහල මත සවිකරන සූර්ය පැනල හැර සූර්ය බලය සුළං කුඩා ජල විදුලි සහ ජෛලස්කම් ඇතුළු ව්‍යාපෘති 389ක් මේ මොහොතන විට අනතුරට පත් වෙලා තිබෙනවා. මේ අය සමස්ත විදුලි පද්ධතියට මෙගවට් 1073ක් එකතු කරනවා. මේ පුනර්ජනනීය බලශක් මේ එල්ල කරන මරුපහ වහමන අතර
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලබන්නේ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ පොලිසියට නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. කොල්ලුපිටිය පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ බලසිරුර ඊයේ පොලිසිය විසින් සොයාගනු ලැබුවා. අදාළ නිවසේ කාමරයක ගෙලවැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාශය මගින් ක්‍රියාත්මකයි. 2013 වසරේ එයා බස් ගුවන්යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වුණා. මේ අතර එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කැඳවීමක් ලැබී තිබෙනවා. කොමිසම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ලබන 12 දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට අද මෙම ලිපිය බහර දී ඇති බවයි ඔහුගේ මාධ්‍යංශය සඳහන් කළේ. ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු මර්ධනකාරී වැඩපිළිවෙල බත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ක්‍රියාවට නංවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාවල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දොම්පේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වී.
4: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා. ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැනට ආණ්ඩුව උන්ව තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තරස් දහන්න වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි හානි කර ගැනීම අනිත් ඒවා නෑ. ඒ තැනට අද මේ ආණ්ඩුව නැවතවතාවක් තමන්ගේ සුපුරුදු මර්ධනය ගේන්න උත්සාහ කරනවා. ආණ්ඩුවට වැරදෙන තැන උතන. ආණ්ඩුව තේරුම් ගත යුතුයි ජනතාවගේ අවශ්‍යතාව විශ්ච කරන්න නැතුව බය කරාට බැන්නට හරියන්නේ නැහැ. මර්ධනය කළා ආණ්ඩුවක් කරන්න බැහැ කියන කෝන් තේරුම් ගන්න. ඒ යුගය ඉවරයි.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කළේ කපිල චන්ද්‍රසේන මෙතෙක් නීති ඉදිරියේ වරදකරුවෙකු වී නොමැති බවයි.
5: කියන්නේ විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කිසිම කතා දෙකක් නැහැ. නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වෙනවා නම් ඒ පුද්ගලයා වැරදිකරුවෙක් වෙනකන් ඒ පුද්ගලයා නිදොස්. ඒකත් මම පැහැදිලිව කියනවා. චෝදනා කරන්න පුළුවන්, ඇඟිලි දික් කරන්න පුළුවන්. නමුත් නීතිය ඉදිරියේ වැරදිකරු වෙනකන් ඒ පුද්ගලයා නිදොස්. නීතිය ඉදිරියේ කපිල චන්ද්‍රසේන වැරදිකරුවෙක් උනේ නැහැ. එයා නිදොස්. එහෙම පුද්ගලයන්ව තමාගේ පෞද්ගලික ජීවිතය කඩා වැටිලා ඇති කර ගන්න තරමට මේ මිනිස්සු එතෙන්ට තල්ලු කරා. ඩ්‍රයිවරි කමිෂන් එකේ අධ්‍යක්ෂ ජෙනරාල් කියලා තියනවලු කපිල චන්ද්‍රසේනට මෙහෙම බැල දා ගන්න තත්වෙට මම පත් කරනවා කියලා. එයාගේ දියුරුම් ප්‍රකාශයේ ඒක කියලා තියෙනවා.
1: ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ සඳහන් කළේ.
6: නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ කිසිම ගැටලුවක් අපට නෑ කවර පුද්ගලයෙකුට උනත්. හැබැයි අධිකරණයක තියෙන නඩුවක් ගැන දිනේ කියලා ඒ දවසට අප්පුඩි ගහන්න ලේත් වෙලා ඉන්න කියලා ජනාධිපතිවරයා මැයි දින වේදිකාවේ කියනවනම් අන්න එතන අපට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ අධිකරණය ස්වාධීනයි කියන එක අපි කවුරුත් දන්නවා. අධිකරණයට බලපෑම් කරන්න බෑ කියලා දන්නවා. හැබැයි මහජන විශ්වාසය පළුදු වෙනවා රටේ මුල් පුරවැසියා මේ විදිය ප්‍රකාශ කරන එකෙන්.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි.
7: චූතිතයින් සිය දිවිනහ ගන්නට යනකොට ආණ්ඩුවේ රෙදි සෝදයි එවුන් එකට සිට නීතිය ගැන ජනාධිපති කය ගහන විට දෙයෝ දනි අපි නොදනි වෙන දේ රටකට.
1: මේ අතර භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියද කරුණු විමසීමක් සිදු කළා. පොලිසිය වෙත ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදේ ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව හිතාමතා තමන් අපහසුතාවයට පත් කරන බවයි.
8: මගේ මාධ්‍ය හමුවේ මා කියනවා මා මේ ප්‍රකාශය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ ලිපිය පදනම් කරගෙන කියලා. මම මේ එදිනම මේ ලිපිය සමාජ මාධ්‍යවලට නිකුත් කළා. ආණ්ඩුව හාහුව පටන් ගන්නකොටම මම නැවතවතාව මාධ්‍ය හමුවේ තියලා කිව්වා මගෙන් අහලා වැඩක් නැහැ. මම කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා උපුටා දැක්වීම. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි මෙහෙම ලිව්වේ කියලා ඒක ප්‍රශ්න කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ. එහෙම තිබියේදී කොළඹ ඉන්න මාවාද කුලියාපිටිය කැඳවලා තියෙනවා. සවුඳට ආපහු ත්‍රස්ත විමර්ශන කොට්ටාසෙට එන්නයි කියන කොහොමත් සතියකට සැරයක් කොහේ හරි පොලිසියට අපිව ගෙන්නනවා. මාලිමා ආණ්ඩුව හිතන්නේ හරියට ආලවක යක්ෂයා වගේ.
1: ළමා අපචාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නිට්ටපූ පොලිසියට ලද මුල් පැමිණිල්ල අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක විසින් උන්වහන්සේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රජයේ වෛද්‍යවරයෙකු විසින් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවන ලෙසයි. බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් ලබන 12වනදා පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අදාළ දැරියගේ මවද අද නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම කාන්තාවද ලබන 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවටගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් මනියුදීන් ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල ප්‍රදේශයේදී. කුරුණෑගල බස් නැවතුම් පොළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබා දීමට අදාළව අල්ලස් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගැනුණා. අදාළ ටෙන්ඩරේ ලබා දීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30ක මුදල ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවටගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලැබුවා. පවතින වැසි සහිත කාලගුණයේ හේතුවෙන් දැදුරුවේ ජලාශයේ වාන්තරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ගණ අඩි 11100 බැගින් ජලය දැදුරුවට නිකුත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රාජාංගනයේ ජලාශයේද වාන්තරටු 8ක් අද පස්වරුවේ විවෘත කරනු ලැබුවා. වාන්තරටු 2ක් අඩි 5 බැගින්ද වාන්තරටු 4ක් අඩි 3 බැගින්ද විවෘත කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. රාජාංගනයේ ජලාශයේ තවත් වාන්දුරටු 2ක් විවෘත කර ඇත්තේ අඩි 2 බැගින්. ලුණුගම්බෙහෙර ජලාශයේද වාන්දුරටු 6ක් විවෘත කරු ලැබුවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ වාන්දුරටු විවෘත කළද කිසිදු ජලාශයක අවදානම් මට්ටමක් නොමැති බවයි.
9: ජලාශ භූමියකම වාන්දුරටු විවෘත කිරීමට සිදු වුණා. විශේෂයෙන්ම අලිකොටාර සහ ලුණුගම්වේර, ඒ වගේම තිස්සවැව, ඒ වගේම යෝධවැව සහ වීරවිල වැව්වල ජල මට්ටම් ඉහළ යාම නිසා ලැබෙන වර්ෂාපතනය සහ ඉහළ ද්‍රෝණීකම් යනු. නමුත් කෙසේ නමුත් ගම් වතුරක් දක්වා වර්ධනය වීමට නැති වුණත් ගඟකට වාන්දුරටු විවෘත කිරීමේදී එහි වේගය වැඩිවීම සහ ප්‍රමාණය ක්ෂණිකව වැඩිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය මේ පිළිබඳ තාමත්ම සැලකිලිමත් විය යුතුයි.
1: මේ අතර ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අනිත්‍යව වන විට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලකුණිවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, මධ්‍යම, දකුණ, බයඹ, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද අද රාත්‍රියේ මිලිමීටර් සේක්ම උතද වැසි ඇති විය හැකි.
0: International News on Theater.
1: ඊශ්‍රායල් ආරක්ෂකාංශ විසින් ලෙබනනයේ නගර කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අරුන් සහ කෆාර් දැඩි ප්‍රහාරලු නගර අතරට අයත්. මේ අතර ඊශ්‍රායල් සහ ලෙබනනයේ අතර සටන් විරාමයක් වෙනුවෙන් අමරිකාවේදී පැවැතෙන සාකච්ඡා ඵල රහිත ක්‍රියාවක් බව දේශපාලන විචාරකයන් පවසනවා. ඔවුන් සඳහන් කළේ අමෙරිකාවේ අපේක්ෂාව සටන් විරාමයක් නොව ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නිරායුධ කිරීම බවයි. ඊශ්‍රායල් විසින් අඛණ්ඩව ලෙබනනයට ප්‍රහාර එල්ල කරන අවස්ථාවක සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම හාස්‍යජනක බවද ලෙබනනයේ දේශපාලන විශ්ලේෂක රානියා කලෙක් ප්‍රකාශ කළා. මේ අතර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවට ඉරානයේ ප්‍රතිචාර දක්වන තුරු බලා සිටින බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍යලේකම් මාකෝ රූබියෝ සඳහන් කළේ අද දිනය තුල ඉරානයේ ප්‍රතිචාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. අමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඉරානය සඳහන් කළේ. රංගන ශිල්පී තලපති විජේ හෙට තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ස්ටාලින්ගේ VCK පක්ෂය තලපති විජේගේ TVK පක්ෂයට සහය පළ කිරීමට තීරණය කිරීමත් සමගයි. පසුගිය හතරවනදා පැවති ඉන්දිය ප්‍රාන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තය ආසන 234න් 108ක බලහිමි වූයේ තලපති විජේගේ TVK පක්ෂයටයි. ඒතු ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වීම අවිනිශ්චිත තත්ත්වයට පැවතුණා. ඒ තමිල්නාඩු මහැමති ධුරයට පත්වීම සඳහා කිසියම් පක්ෂයක් ආසන 118ක බහුතරයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වීම හේතුවෙන් පක්ෂ කිහිපයක සහය ලබාගෙන තලපති විජේ මෙවන විට බහුතරය සම්පූර්ණ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ජලි සිරස්තල ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට 10%ක විදුලි ගාස්තු වැඩිවීමක්. කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවදුරටත්. කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රිමාන්ඩ්. වැසි තත්ත්වයේ වැඩිවීමක් ජලාශ කිහිපයක වාන්දුරට විවෘත කරයි. ලෙබනනෙන් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: sound. කාලයක් සද්ද නැතුව හිටියත් දැන් වෙනස්ම විදිහේ සින්දු කරන රහල් අලිස්ගේ අලුත්ම සින්දුව තමයි මේ.
1: නෙතුවත් දරසි වෙන අපේ මතකයේ දින සොයා ගියා.
2: බොහෝ කාලයක් කිව්වට දැන් එක දිගටම සින්දු රිලීස් කරනව නේද?
3: මාර රස්නානේ නැත්නම් එන හරි ආයේ සින්දු ගැන දෙන්න හරි නේද? සින්දුවේ නම බොහෝ කාලේ. ඇත්තටම බොහෝ කාලෙකින් තමයි ඔන්න සින්දු රිලීස් කරේ. සින්දුවේ ලිරික් කරේ ආතිරි පෙරේරා, රවින් කාරුක මල්ලි තමයි මේක මියුසික් මෙලඩී සහ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක කරේ ස්ටෝරීස් බයි නිරෝධ ජනරත්න කියන මගේ හොඳම යාළුවා. අපි ඒක හරහා වැඩ කරගත්තා.
0: රහල් එකකට එකක් වෙනස් සින්දු කරන එක ලේසි නෑ නේද?
3: මගේ ප්ලේ ස්ටේජ් එකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකේ තියෙන මම රැප් කියනවා කියන එන්න තියෙන එක පොඩ්ඩක් තව ශාස්ත්‍රීය පැත්තට යන එකක් දුරක් කියන්නට කියලා. ඒක එහෙම හිඳිරියක් වෙනවා. ඒ අන්නම ආසයි. අනිත් අය ආස වෙයිද නේද?
2: බිස්නස් වැඩත් එක්ක කොහොමද මියුසික් වලට ටයිම් එක හොයාගන්නේ?
3: ඇත්තටම මම කල්පනා කරන්නේ රහල් කිස්කෙන කෙනාව දිහලා තියෙන මියුසික් වලටම තමයි. ඔච්චර බිසි වුණත් නැවත මියුසික් කරන මාව දකින්න හම්බෙනවා. මම ඒක ඉදහාජා ගන්නවා මහ රැකකට තමයි.
0: Thank you රහල්.
3: එක්කම් ආදරේ සියත බය.
1: බොහෝ කල් ගත වී
0: Talk of the town.
4: කර්මය කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මය කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
5: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මය කෙරෙහි.
4: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
5: පවක් කරලා පව හෝදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
4: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
6: සියත බණමඩුව
4: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
7: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
9: මම ඉතිවත් නැති විදිහට සිය තෙත්තෙන්මෙන් වටිනා ජන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග්ගක්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සිය තෙත්තෙන්මට ගොඩාක් ස්තුතියි. සිය තෙත්තෙන්ම අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට සිය තෙත්තෙන්මට දීවින් ස්තුතියි.
4: සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆ් එකක්, හොට් ෆෙල් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි, ස්කයි කිචිටි ස්මාර්ට් වොච් එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REJ හිස්තැනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: Powered by Bid to Win.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
11: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
12: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
4: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
12: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලයයි.
1: දැන් වෙලාව රාත්‍රී 7:00.

back-to-back love songs. Ek kata nahi te, pahe bina te, mamba.

ආදරේ. මගේ හිතේ නතර වෙලා තියෙන්නේ ගැඹුරුම තැනක. මං කවදාවත් ලැස්ති නෑ ඔයාව මට අයිති නැතත්. මගේ හිතින් ඔයාව ඈත් කරන්න. ඉතින් තැන්හි නාවෙන්න මං දැනටම ඔයාගේ වෙලා ඉවරයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
13: ඉතුරු කරන පුදුම හත.
14: ඉතුරුන් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුට්සිටි වෙතින් මෙගාවට්ටම් පෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි. ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි. ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. ඇන්ඩ බේබි රත්මල් සබන් නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුට්සිටි.
16: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery ක්‍රියාත්මක වෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
17: සරයි. ඉතින් අයියා වාගේ

0: Theater, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: Powered by Bid to Win.
2: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
6: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
9: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකා

රාත්‍රී 7යි විනාඩි 31යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: කඳුළු විලයි
3: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න
16: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය
18: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
20: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා.
21: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
22: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
23: ගිහන්. හැබැයි එකක්
22: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
24: සතියේ දවස් පහේම උදේ 10ට
22: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pair Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hot Pair Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW හිස්තනක් අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tatti Minno ay ay ay kiyana sindu viral vela
5: Due ek Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Seeta TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seeta TV tulin obata labena lokuma chance ekak
7: Seeta Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානයක්.

0: back-to-back love songs.
1: මං දන්නවා ඔය මූණ හිනාව නැති කළේ මං ඈතකට ගිහින් ඔය හිතෙන්. සමහර වෙලාවට ආදරේ කියන්නේ ළඟින් ඉන්න එකට නෙවෙයි ඈතකට වෙලා ඉන්න.

වලට බලාපොරොත්තු වලට මට හයියක් වෙන්න බැරි නම් හැමදාම මං කියන්නේ ඔය ඇස්සරට කඳුළු නම් මැනික තවත හේතු වන්න එපා මගෙන් මං ඈත් වෙන තරමට සැනසීම

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
4: සිත් බඳගනි.
5: කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 199යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 345යි කීරි පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ 2026 මැයි මාස 8 වෙනිදා සිට 10 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ගිය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලවුමම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
4: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆ් එකක්. Hot Wave Pad 13 Pro Tablet එකයි Sky Kitchen Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම Crazy Wednesday-ට register වෙන්න. REJ හිස්තන KW කියලා type කරලා 3947ට SMS කරන්න.
5: Theater Crazy Wednesday.
4: Sigurada House පහට සියතහන්න.
6: Powered by Bid to Win.
7: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ.
8: ඔව් මගේ ගාන.
7: ඔයාගේ ඔළුවේ බරක් නැහැ. ඇතුළ හිස්නේ. ඔතන මහන්සි නොවි බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
9: කරගන්නවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
10: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානයක්.

0: back to back love songs with Nilupul. With Nilupul. Back to back love songs.
1: මං ආසම හැන්දෑයාම එනකොට ඔයාව මගේ ළඟින්ම තියාගන්න. බිම් කලවර වැටෙන කම්ම නැවතුමක් නැතුව ඇවිදි.

ආසයි ඔයාගේ පුංචි ලෝකෙ දේවල් මාත් එක්ක බෙදා ගන්නවට. මගේ උරේසට ඔළුව තියා මගේ අයිතිය ඔයාගේ කරගෙන වෙලාව යවනවට. ඉතින් අපි ආයෙම හම්බෙමු.

ඔයා මෙලොකෙ කරන්න ආස හැම දේම කරන්න. ආස හිතන ඕන තැනක ඇවිදින්න. කොටින්ම කිව්වත් ඔයාගේ සතුට ගැන විතරක් හිතන්න. මනින්න ඔයා කාවිම්ම ඔයාට අයියා කියලා හැමදාමත්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මෙනින්ජයිටිස් රෝගේ නැත්තම් මොළේ වුණ කියන රෝග තත්ත්වයේ සහිතව දරුවන් 45ක් 50ක් අතර පිරිසක් රෝහලට වාර්තා වෙලා තියෙනවා. බහුතරව මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ ජලය මගින්. නමුත් ඊට අමතරව සොසන පද්ධතිය හරහා මේ වෛරසය බෝ වීම යම අවධානමක් තියෙනවා. දෑක්සේදීම, මුවා වර්ණ පැළඳීම ආදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ක්‍රියාමාර්ගවල නිරන්තරයෙන් යෙදෙන්න. ඒ වගේම භාවිතා කරන ජලයේ පිරිසිදුකම ගැන හැම වෙලාවෙම තහවුරුවක් තියාගන්න. උණුකර නිවාගත් ජලය හැකි හැම විටම භාවිතා කරන්න.
2: තද ඉස්සරදය වමනේ වගේ ලක්ෂණ තිබුණොත් වෛද්‍ය ගුරුන්ට පෙන්වන්න රෝහලට යන්න. රෝගය පැතිරියාමේ අවධානම දැන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා මේක බිය යුතු තත්වයක් නෙමෙයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි, Skyke GT Smart Watch එකකුයි.
5: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
4: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එක හින්දා සුපිරියට වැඩ.
5: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
4: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. RG හිස්තන KW කියලා type කරලා 3944ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි. Sekurada හවස පහට.
7: Powered by Bid to Win.
8: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟක

0: Back to back love songs.
1: අස්මානෙට පේන හැම තැනකම ඔයාවම පේන්න අරගෙන සුළු විසුළු කරන්න හිතනවා මට. ඔය හිනාව මතකෙට ගේන හැම දෙයක්ම. ඒත් ඊට පස්සේ සැනසීමක් කොහෙන්ද මට?

ගමට ඔයා ඇතයි. අපි මොන කෑවන තැන්වලට මට අයම යන්න බැරි තරමට මං අසරණයි. අසරණයි මුළු ජීවිතේම ඔයා කරගෙන හුස්ම ගත්ත මං.

රාත්‍රී 8යි විනාඩි 30යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: ඊට

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings වලින් ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW histanak අඩුමලන්සු type කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Hawas Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyana sindu viral wela
5: duweka Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සාන.

කපා කියලා. මට ඕනේ එකම එක දෙයයි, ආදරෙන් පටන් ගත්ත අපේ බැඳීමට.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක විලදීගෙන warranty එක activate.

0: කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මය කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
1: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මය කෙරෙහි.
0: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
1: පවක් කරලා පව හෝදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: සතියන්තයේ අඩුම මිල පෙරලිය වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 55යි. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මස 9 වෙනිදා සිට 11 වෙනිදා දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලවුමම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
5: මංගිතියවත් නැති විදිහට 100 තෙප්පෙන්නේ වටිනා ජන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග්ගක්. අම්මලාගේ ආදරේ කියලා මෙම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 තෙප්පෙන්නකට ගොඩාක් ස්තුතියි. 100 තෙප්පෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 තෙප්පෙන්නකට දෙවින් ස්තුතියි.
0: සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆ් එකක්. හොට් වේපෑඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි, ස්කයි කිචිටි ස්මාර්ට් වොච් එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REJ හිස්තැනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: Powered by Bid to Win.
7: දැන් බලන්න මේ මගේ බර වැඩි, ඔයාගේ බර හරිනේ.
0: ඔව් මගේ ගාන.
7: ඔයාගේ ඔළුවේ බරක් නෑ. ඇතුළ හිස්නේ. එතකොට මහන්සි නොවී බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්නවා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
9: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ආදරය ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර වස්සානය.

ආහාරක විලිනු පෙනේ. ජීවිතයම සතු එකම සුවේ. ඊසර පහරක විලිනු පෙනේ.

මා නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත්

0: back-to-back love songs.
1: ඔය ලස්සනටම හිටිය එදා මනමාලියක් වුණ දවසේ මං දන්නවා මට බැරි වුණා. මල් පෙරුණ ඒ ලොකු පුටුවේ මනමාලයා විදිහට ඔයාට යා පැත්තෙන් ඉන්න. ඒ වගේම ඔයාටත් බැරි වුණා මාව විශ්වාස කරලා මාත් එක්ක ඉන්න. ඒත් ධනවත් මැනිකා මොන දේ වුණත් ඒ දේ උනේ හොඳට. මොකද ඒකෙන් වැඩි උනේ අපි වෙනුවෙන් අපේ හිත්වල දෙන ඉඩ.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිස රදය

0: යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පහල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇතනම් සුදුස්කම් ලයිට් වෛද්‍යවරයෙක් හමු වෙලා Tamanට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මම ශේනියා, ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7192 0.7127777.
2: Yeah, like it.

0: get the hot and spicy with Sudhu Kochi.
1: Anugrahaya.
2: Powered by Bid to Win.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
10: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්ව. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
15: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
16: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
18: කිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
6: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: තොරු මා ඉන්න දැනුඹ ගාවේ

0: කියලා මෙහෙමත් දෙනවද? Hot Pill Pad 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
1: මේ Hot Pill Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද සුපිරියට වැඩ.
0: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකින් ගොඩක් වැඩ කිර.
1: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
0: KW හිස්තනක් අඩුමලන්සෝ ටයිප් කරලා 3944ට SMS කරන්න.
2: Siyata Crazy Van Desi. Sikurada Havas Pahata.
3: Powered by Bid to Win.
0: Tatte, minno ayayay kiyala sindu viral vela.
4: Duweka Facebook ekata dammada.
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
7: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
8: 98.2 98.3

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 51යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
7: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
6: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
7: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
6: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන හතට සියත අහන්න.
8: සියත බණ මඩුව.
6: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
8: මතකද ඒ ඇස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන් ඒ

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
3: මම හිතුවත් නැති විදිහට 100 තෙප්පෙන්නෙන් වටිනා ජන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග්ගක්. අම්මලාගේ ආදරේ කියලා මෙම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 තෙප්පෙන්නකට ගොඩාක් ස්තුතියි. 100 තෙප්පෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 තෙප්පෙන්නකට දෙවියන් ස්තුතියි.
2: එන සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG හිස්තන KW කියලා type කරලා 3947ට SMS කරන්න.
4: Fiat Crazy Wendezi.
5: Sigurada හවස පහට සියතහන්න.
6: Powered by Bid to Win.
7: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ.
8: ඔව් මගේ ගාන.
7: ඔයාගේ ඔළුවේ බරක් නැහැ. ඇතුළ හිස්නේ. ඒතරම් මහන්සි නොවී යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
9: කරගන්නවා.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
13: 98.2 98.7

0: රාත්‍රී 10යි විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුණාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පතික ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී